ආයුබෝවන් සුබ උදෑසනක්. අපි විදෙස් ගතවන විට ලබන ජනවාරි පළමුවෙනිදා සිට ඩොලර් 80ක මුදලක් බද්දක් අය කරනවා. ඔස්ට්‍රේලියාවේ පුරවැසියෙකු වුණත් නැතත් රටින් පිට වෙලා ආපසු එන්න බලාපොරොත්තු වෙනවා නම් ඩොලර් 80ක් ගෙවන්න ඕනේ. මේ යෝජනාව කරන්නේ ඔස්ට්‍රේලියාවේ මෙවර අයවැයෙන්. පසුගිය සතියේදී මේ වසර සඳහා 2026-2027 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. අයවැය ඍජුවම අපිට බලපානවා. සංක්‍රමණිකයන් හැටියට තම මව් රටට යන අපිට දැන් අතිරේක ඩොලර් 80ක් ගෙවන්නට සිද්ධ වෙනවා. ඒක ක්‍රූස් සංචාරවල යන අයටත් බලපානවා. අපිට හරියන්න තව අවුරුදු දෙකක් බලාගෙන ඉන්න වෙනවා. මෙච්චර කාලෙකුත් කලේ බලාගෙන හිටපු එක තමයි තව අවුරුදු දෙකක් ඉන්න වෙනවා. 2028 ඉඳලා අපිට ටැක්ස් රිටර්න් එකෙන් ඩොලර් 250ක ස්වයංක්‍රීය බදු හිලව්වක් ටැක්ස් ඔෆ්සෙට් එකක් ලැබෙනවා. ඒ වගේම රිසිට් නොමැතිව ඩොලර් 1000 දක්වා වැඩ සම්බන්ධයෙන් වියදම් ක්ෂණික අඩු කිරීමක් ලෙස ඉල්ලා සිටින්න පුළුවන්. මේ තමයි 2026 ඔස්ට්‍රේලියානු අයවැයේ යෝජනා. ඔස්ට්‍රේලියානු රජයේ බලාපොරොත්තුව ලබන ජූනි වනතෙක් බොරතෙල් බැරලයක මිල ඩොලර් 80ක මට්ටමේ පවත්වාගෙන යන්න. ඒ සඳහා ඉන්ධන බද්ද අඩකින් කපා හැරෙනවා. මාස 3ක කාලයක් සඳහා බර වාහනවලට ලබා දෙන ඉන්ධනවලට ලීටරයකට 132ක සහනයක් ලබා දෙනවා. ඒ භාණ්ඩ මිල වැඩිවීම වළක්වා ගැනීමේ අරමුණින්. ඒ වගේම තමයි ජනතාවගේ ප්‍රවාහන ගාස්තු අඩුකර ගැනීමත් එක අරමුණක්. මං හිතනවා ඒවා ඉතාමත්ම හොඳ රජයේ මැදිහත් වීම. ලබන අවුරුදු 10ක කාලයේ ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාව ගුවනින් මුහුදින් සහ ගොඩබිමින් ආරක්ෂාව තර කරන්න අතිරේක ඩොලර් බිලියන 53ක් වැය කරනවා. මෙවර අයවැයෙන් PBS ඖෂධ සහන ලාභදායි ක්‍රමවේදයට තවත් ඖෂධ වර්ග කිහිපයක් එකතු කරනවා. විවිධ පිළිකාකාරක ඖෂධ, වකුගඩු රෝග සඳහා ඖෂධ, COVID-19 සඳහා ප්‍රතිශක්තිකරණ ඖෂධ, වැඩිහිටියන් ඇතුළුව RSV ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමට සුදුසුකම් ලැබෙන අය මේ සහනවලට සුදුසුකම් ලබනවා. නමුත් දියවැඩියාව සඳහා ලබා දෙන ඖෂධ සහ උපකරණ සඳහා සහන ලබා දෙන ලෙස දීර්ඝකාලීනව කෙරුණු ඉල්ලීම්වලට මෙවර අයවැයෙන් ආණ්ඩුව ප්‍රතිචාර දක්වලා ලැබිලා නැහැ. ආණ්ඩුව ඒ සඳහා කටයුතු කරලත් නැහැ. සෞඛ්‍ය සේවාවේ සහ රෝහල්වල ඇති තදබදය අඩු කරන මෙඩිකෙයා අර්ජන් කෙයා ඒකක 137ක් ස්ථාපිත කරනවා. මීට අමතරව එන්ඩෝමෙට්‍රියෝසිස්, ශ්‍රෝණියේ පීඩා, පූර්ව ආර්තවහරණය සහ ආර්තවහරණය සඳහා ප්‍රතිකාර වැඩි කිරීමට සායන ප්‍රමාණය වැඩි කරනවා. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ මල දරු උපත් සංඛ්‍යාව අවම කර ගැනීමට අවුරුදු 3ක් ඇතුළත සෞඛ්‍ය සේවාව දියුණු කරනවා. ඉතාමත්ම හොඳ දෙයක් තමයි ඒ කාන්තාවන්ගේ රෝගවලට ප්‍රතිකාර කිරීමත්, ඒ වගේම මල දරු උපත් අවම කර ගැනීමට කටයුතු කිරීමත් ඉතාමත්ම හොඳ දෙයක්. ප්‍රථම වරට වැඩිහිටියන් සඳහා දන්ත සෞඛ්‍ය සඳහා සහන සැලසෙනවා. මම හිතන්නේ අත්‍යවශ්‍ය කාරණාවක් තමයි දන්ත සේවා පුළුල් කිරීම. මොකද වැඩිහිටියන්ට වැඩියෙන් දන්ත පරීක්ෂාව ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. ඒ සඳහා ඉතා විශාල මුදලක් ගෙවන්නට සිද්ධ වෙනවා. ඒ හින්දා ඔවුන්ට යම්කිසි සහනයක් ආධාරයක් ලබා දෙනවා නම් ඒක ඉතාමත් හොඳ වැඩක්. ලබන අවුරුද්දේ ජූලි මාසයේ සිට කැපිටල් ගේන් ටැක්ස් ප්‍රාග්ධන ලාභ බද්ද 50%ක සහනයක් සඳහා යටත් කෙරෙනවා. ඉස්සරහට නෙගටිව් ජීවරින් කරන්න ඉඩ දෙන්නේ නැහැ. සම්පූර්ණ ආදායම සඳහා බදු ගෙවන්න වෙනවා. නිවාස නොමැතිව මහමග වෙසෙන වයස අවුරුදු 16-24 අතර 4000කට රජයේ නිවාස ලබා දෙන්න කටයුතු කරනවා. ආයෝජන අවස්ථා වලදී බදු අයකිරීම වැඩි කිරීම, ඒ වගේම එහි තිබිච්ච ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් අය කරපු ඒ අයථා ක්‍රියා අවම කිරීම මෙවර අයවැයේදී
කැපී පෙනෙන ආකාරයෙන් සිද්ධ වෙලා තියෙනවා. විදේශිකයන්ට ඔස්ට්‍රේලියාවේ නිවාස මිලදී ගැනීමේ තහනම තවත් වසර දෙකක් සහ මාස තුනකට දීර්ඝ කෙරෙනවා. නවසීලන්ත ජාතිකයන්ට සහ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවන්ට මේ සීමාව බලපැවැත්වෙන්නේ නැහැ. මෙතෙක් කාලයක් තිබුණා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය නැතිව නිවාස ගැනීම මිලදී ගන්න අවස්ථාව තිබුණා. නමුත් ඒ තහනම අවුරුදු දෙකයි මාස තුනකින් කල් දාලා තිබෙනවා. දැනට NDIS විශේෂ අවශ්‍යතා ඇති අය සඳහා වූ රක්ෂණ ක්‍රමෙන් ලක්ෂ තුනක් ඉවත් කරනවා. දැනට ඉන්න අයගෙන් ලක්ෂ තුනක් ඉවත් කරනවා. ලබන වසරේ සිට NDIS සේවා සපයන්නන්ට ලියාපදිංචි වීම අනිවාර්ය කරනවා. දැනට එහෙම ලියාපදිංචි වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ට කරන්න පුළුවන් නම් සේවා ලබා දෙන්නට පුළුවන්. නමුත් දැන් ඉදිරියට ඒ සඳහා රජයේ ලියාපදිංචි වෙලා නියමිත ආකාරයට බදු ගෙවීමට ඒ වගේම ඒ සඳහා අවශ්‍ය පුහුණුව ලබා ගැනීම අනිවාර්ය කරනවා. ඒ වගේම NDIS ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමත් අලුතින් සිද්ධ කරනවා. NDIS, PBS සහ Medicare සහන අයතා විදිහට ලබා ගන්නා අය නීතියේ රහයනට අසු කර ගැනීම සඳහා රජයේ විශාල මුදලක් වැය කරනවා. ඒකත් එක ව්‍යාපෘතියක්. ඒ කියන්නේ ඒ මුදල් කපා හරින අතරවාරයේදී ඒවා වැරදි ආකාරයට අයතාකාරයට ලබා ගන්නා අයව නීතියට හසු කර ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් යොදනවා. ඒකට අයවැයෙන් මුදල් වෙන් කරලා තිබෙනවා. ලක්ෂ 4කට අධික විශ්‍රාමිකයන් ඇතුළුව මිලියනයකට අධික වැඩිහිටියන්ගේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණාවරණ ආපසු ගෙවීම් නවතා දැමෙනවා. මේ හඳුනා ගැනීමට වයස අවුරුදු 65 සිට 69 දක්වා වාර්ෂික ආදායම ඩොලර් ලක්ෂයට වඩා අඩු අය ඇතුළත් වෙනවා. ඒ වගේම වයස අවුරුදු 70ට වැඩි අයගේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණාවරණය ලබා දීමේ ප්‍රතිශතයත් අඩු කරනවා. ඩොලර් 75,000ට වඩා වැඩි ඉලෙක්ට්‍රික් වාහන මිලදී ගන්නා අයට අමතර ප්‍රතිලාභ බද්දක් හඳුන්වා දෙනවා. ඒ 25%ක බදු සහනයක්. ඔස්ට්‍රේලියාවේ මෙවර අයවැය සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරනවා. නමුත් ඒ සියල්ල දැන ගැනීම වැදගත්. හේතුව රටක අයවැය බලපාන්නේ බදුගෙන ඉන්න ජනතාවට. ඒ කියන්නේ අපිට ප්‍රතිජෝම් මේක බලපානවා. ප්‍රතිලාභ වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒ බදු නිසා අපිට ගෙවන්නට සිදු වෙන දේවල් වෙන්නට පුළුවන්. මේ සියල්ල පිළිබඳව අපි දැනුවත් වෙන්නට ඕනේ. මේක භයානක අනතුරුදායක ප්‍රවෘත්තියක්. ඒ තමයි ඔස්ට්‍රේලියාවේ ද්විතීක පාසල් යන දරුවන්ගෙන් 3/1 සිය දිවි නසා ගැනීමේ අවදානමක් ඇති බව අධ්‍යයනයකින් හෙළිවෙලා තියෙනවා. 10 සහ 11 වසරවල ඉගෙනුම ලබන දරුවන්ගෙන් 37%ක් කියා සිටින්නේ තමන්ට එකවරක් හෝ ජීවිතය සිය දිවි හානි කරගන්නට සිතුණා කියලා. ඒ අතරින් 10%ක් ඉතාමත් බරපතල අවදානමක සිටින බව හඳුනාගෙන තිබෙනවා. ඔබේ දරුවා ගැන විමසිලිමත්ව සිටින්න. සිය දිවින් හානි කරගැනීමේ සිතුවිලි ඇති දරුවන් බහුතරයක් සිය දිවි නසාගත් මිතිරෙකු පිළිබඳව තොරතුරු දන්නා අයවීම මේ තත්ත්වය වඩාත් බරපතල කරනවා. ඒ කියන්නේ ඇතමෙකු දන්නවා සිය දිවි නසාගත් අය පිළිබඳව. ඔවුන් තමයි වැඩි අවදානමක් ඇති අය ලෙස හඳුනාගෙන තිබෙන්නේ. පාතාලේ මඩින්න වහාම හමුදාව කැඳවන්න කියලා මෙල්බර්න් නගරයේ අවන්හල් හිමියන් රජයෙන් ඉල්ලනවා. ලංකාවවත් කරන්න ඇති ඉල්ලීමක්. හමුදාව ගේන්න. පොලිසිය නෙමේ. පොලිසියට මේක කරන්න බෑ. හමුදාව ගෙනල්ල හමුදා ට්‍රක් රථ යොදවලා ඒ ආකාරයෙන් විශාල මෙහෙයුමක් දියත් කරලා අපිව බේරගන්න කියලා මෙල්බර්න් නගරයේ අවන්හල් රජයෙන් ඉල්ලනවා. මෙල්බර්න් වල මත්පැන් අලෙවි කරන ස්ථානවලට පාතාලේ නීතිපතා දිනපතා එල්ලබන තර්ජන ඉහළ යනවා. නීති විරෝධී මත්පැන් අලෙවි කරන්නේ නැත්නම් අවන්හල් ගිනිබත් කරන බවට පාතාලය තර්ජනය කරනවා. ඒක තර්ජනයක් විතරක් නෙමෙයි, ඒ ආකාරයටම අනපිලි නොපදින අවන්හල් නිරන්තරයෙන් ගිනිබත් කරනවා. අපි ප්‍රවෘත්ති වලින් දකිනවනේ හැමදාම උදේට අහන්න ලැබෙන්නේ අවන්හලක් ගිනි තියලා කියලා. මෙල්බර්න් ආශ්‍රිත අවන්හල් ගිනි තියෙනවා. මේක ඉතාමත් නරක තත්ත්වයක්, පාලනය කරගත නොහැකි තත්ත්වයක්. මේ තත්ත්වය
පාලනය කරන්න පොලිසිය අසමත් වෙලා තිබෙනවා. ඒ හින්දා තමයි වහාම හමුදාවෙන් කැඳවන්න කියලා අවන්හල් හිමියෝ රජයෙන් ඉල්ලන්නේ. මත්පැන් පානය කරලා පොලිසියට අහු වුණාම එක් අවස්ථාවකදී, ඒ මත්පැන් මට්ටම ඉතාමත් ඉහළ නම්, ඔවුන් කාර් එකට අගුලක් ඇල්කොහොල් ඉන්ටර්ලොක් එකක් යොදනවා. දැනට වික්ටෝරියාවේ මෝටර් රථවලට ඉන්ටර්ලොක් 60,000ක් සවි කරලා තියෙන්නේ. ඒ අගුල යෙදුව විට වාහනය පණගැන්වීමට නම් අගුලට පිඹින්නට ඕනෑ. එතකොට ඒ පරීක්ෂණයෙන් සමත් වුණොත් තමයි වාහනය පණගන්වන්නට පුළුවන්. වාහනය පණගන්වට ලැබෙන්නේ මත්පැන් පානය කරලා නැත්තම් පමණයි. පසුගිය වසරේදී වික්ටෝරියාවේ කාර් 8,300කට එවැනි අගුලු සවි කෙරුණා. ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතරින් වැඩියෙන්ම ඉන්ටර්ලොක් අගුලු සවි කෙරෙන රියදුරන් සිටින්නේ වික්ටෝරියාවේ. ඒ කියන්නේ තවමත් පාලනයකින් තොරව පිරිස් මත්පැන් පානය කරලා වික්ටෝරියාවේ රිය ධාවනය කරනවා කියන එකයි. ඔස්ට්‍රේලියාවේදී සංක්‍රමණය කියන්නේ ව්‍යාපාරයක්. රජයක් හැටියටත් පෞද්ගලිකවත් සංක්‍රමණය ව්‍යාපාරයක් බවට පත් වෙලා ඉවරයි. ගුරුවරයෙකු ලෙස ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබා ගත්තොත්, උපාධි සම්පූර්ණ කළොත්, ඔස්ට්‍රේලියාවේ රැකියාවක් සමග ස්ථිර පදිංචිය ලබා ගන්න පුළුවන් කියලා සංක්‍රමණ නියෝජිතයෝ ලංකාවට ගිහිල්ලා ගමක් ගමක් ගානේ කියනවා. විනාඩි 5න් 5ට දැන්වීම් පළ කරනවා. ඒ හින්දා ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ඇතැම් අය බැචලර් ඔෆ් එඩියුකේෂන් හෝ මාස්ටර් ඔෆ් එඩියුකේෂන් කරන්න කියලා මිනිසුන්ව අන්දවනවා. දැනුවත් කරනවා නෙමෙයි, අන්දවනවා. ඒකට YouTube කරන කට්ටිය උඩ දාගෙන උදව් කරනවා. ඒක තමයි යථාර්ථය. මේක ව්‍යාපාරයක් වෙන්නේ එහෙමයි. ඒ YouTube කරන කට්ටිය බොහෝ දේවල් මවල පෙන්නනවා. මෙන්න ගුරුවරයෙකු වෙන්න අවශ්‍යතා, මෙන්න ගුරුවරයෙකු ලබන පඩිය කොතරම් පහසුද, ගෙවල් ගාවම ඉස්කෝලේ වැඩට යන්නට පුළුවන් ආදී වශයෙන් අපිවත් දන්නේ නැති තොරතුරු ලෝකෙට කියාපානවා. හැමෝම හීනේ රස විඳිනවා. විභාග සමත්තුණු පමණින්, ගුරු පුහුණුව අවසන් කළ පමණින් ඔස්ට්‍රේලියාවේදී ගුරුවරයෙකු වෙන්නට බෑ. ඒ සඳහා පාසල් කැමති වෙන්නත් ඕනෑ. කොයිතරම් උග්‍ර ගුරු හිඟයක් තිබුණත් පාසල් වලට බඳවා ගැනීම කරන්නේ නැහැ. ඒ වගේම විශේෂතා තිබෙනවා. උදාහරණයක් ඇටියට ඉංග්‍රීසි භාෂාව උගන්වන්න නම් ස්වදේශිකයෙක් වෙන්නට ඕනෑ. නේටිව් ස්පීකර් කෙනෙක් වෙන්නට ඕනෑ. ඒක යම්කිසි ආකාරයකට සාධාරණයි. භාෂාව, රටක ප්‍රධාන භාෂාව උගන්වන්න විදේශිකයෙක් යොදා ගන්නවා කියන එක තුලම යම්කිසි වෙනසක් තිබෙනවා. ඒ හින්දා තමයි ස්වදේශිකයෙකුට පමණයි ඔස්ට්‍රේලියාවේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට ඉඩකඩ තියෙන්නේ. ඔස්ට්‍රේලියාවේ ගුරුවරයෙකු වීමට සුදුසුකම් සපුරලා තවමත් රැකියාවක් නැතුව සිටින ජාත්‍යන්තර අයදුම්කරුවන් පිරිස, ඔවුන් ඇවිල්ලා තියෙන්නේ ජාත්‍යන්තර ශිෂ්‍යයන් හැටියට, දැන් සියල්ල සම්පූර්ණ කරලා ඒ පිරිසේ 20,000ක් 20,000කට රැකියා නැහැ. ඔවුන් සුදුසුකම්ලත් ගුරුවරු. ඔවුන් ගෙදරොදර උදව්කරුවන්, පවිත්‍රතා සේවකයන්, සුරතල් සතුන් බලාගන්නන්, කඩ සාප්පුවල සේවක සේවිකාවන් හැටියට වැඩ කරනවා ඒ 20,000ම. මොකද ඔවුන්ට ගුරු වෘත්තියට අවස්ථාවක් නැහැ. ගුරුවරයෙකු වෙන්න නම් ඔස්ට්‍රේලියානු පළපුරුද්ද තියෙන්න ඕනේ. ඒවා වෙන තැන්වල වැඩ කරලා ලබා ගන්නට බැහැ. එතකොට සම්මුඛ පරීක්ෂණවලදී අහන්නේ මෙතෙක් ඔබ කළේ මොනවද කියලා. වැඩිහිටි නිවාසයක වැඩ කරලා කිව්වහම එතනින්ම සම්මුඛ පරීක්ෂණයෙන් ඉවත් කරනවා. ගුරුවරුන් බඳවා ගැනීමේ පටිපාටිය ඉතාමත් සංකීර්ණයි. අධ්‍යාපන සුදුසුකම් විතරක් නෙවෙයි, ගුරු සහතිකය පමණක් මදි. සංක්‍රමණික නියෝජිතයෝ YouTube වල මවන තරම් ඒක ලේසි ක්‍රියාවලියක් නෙවෙයි. ඔස්ට්‍රේලියාවේ සුදුසුකම් සහිත 20,000කට ගුරු රැකියා නැහැ. වික්ටෝරියාවේ හොඳම ප්‍රාථමික පාසල් සිය නම් කරලා තිබෙනවා, රජයේ පාසල්. දරුවන්ගේ අධ්‍යාපන දක්ෂතා, දරුවන්ගේ පාසල් පැමිණීම, එක් දරුවෙකු සඳහා ගුරුවරුන් ප්‍රමාණය, දෙමාපියන්ගේ තොරතුරු ආදිය පසුබිම සැලකිල්ලට අරගෙන තමයි මේ ශ්‍රේණිගත කිරීම කරලා තියෙන්නේ.
ඇතැම් දෙමාපියන් දරුවන් පාසල් යැවීම ගැන එතරම් බරපතල විදියට හිතන්නේ නෑ. ඔවුන් හිතන්නේ ඔස්ට්‍රේලියාවේ සෑම පාසලකම අධ්‍යාපනය එක හා සමානයි කියලා. මොකද තියෙන්නේ එක වගේ විභාග, ගුරුවරු ඉන්නවා, පාසල් ගොඩනැගිලි තියෙනවා. හිතන්නේ හොඳට උගන්වනවා ඇති, ළමයා ඉස්කෝලේ හරියම් පමණක් ඇති කියලා. නමුත් එහෙම නෑ. විශාල වෙනසක් තිබෙනවා. පාසලෙන් පාසලට වෙනස්. ඒ හින්දා මේවා ගැන දැනුවත් වීම ඉතාමත් වැදගත්. පාසලක තත්ත්වය ඉහළ නැංවීමට ඒ දරුවන්ගේ දෙමාපියන්ගේ පසුබිම ඍජුවම බලපානවා. දෙමාපියන් නොමැතිනම්, අඩු ආදායම් ලාභීන් නම්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත්නම්, ආබාධිත නම්, දෙමාපියන්ගෙන් එක් අයෙක්කෝ සිරගත වී ඇත්නම්, ළමයෙකුගේ අධ්‍යාපනයට යොදවන කාලය ඉතාමත් අඩුයි. ඒ වගේම සමහර දෙමාපියන්ට දරුවන්ගේ අධ්‍යාපනයට සහාය දෙන්න තරම් දැනුමක් නැහැ. වික්ටෝරියාවේ හොඳම ප්‍රාථමික පාසල් රජයේ පාසල් සීය ශ්‍රේණිගත කිරීමට බෙරික්, නරේවොරන්, ඩැන්ඩිනොන්, ක්‍රැන්බර්න්, ක්ලයිඩ්, පකෙනම් වගේ ප්‍රදේශවල කිසිදු පාසලක් ඇතුළත් වෙලා නැහැ. දරුවන්ට සුදුසු පාසලක් හොයලා දෙන එක දෙමාපියන්ගේ වගකීමක්. ඒ හින්දා මේව පිළිබඳව සැලකිලිමත් වෙන්න ලංකාවේ දේවල් විතරක්ම පිළිබඳව අවධානය යොමු කරමින් ඉන්නවාට වඩා තමන්ගේ දරුවා ගැන, තමන්ගේ දරුවාට ලබා දෙන අධ්‍යාපනය පිළිබඳ ඔවුන්ට මොන වගේ දේවල්ද අපි කළ යුත්තේ කියලා ඔයලා බලන්නට ඕනේ. ඔස්ට්‍රේලියා පෝස්ට් ජූනි පළමුවෙනිදා සිට ව්‍යාපාරික පාර්සල් බෙදාහැරීමේ ගාස්තු වැඩි කරනවා. ඔස්ට්‍රේලියා පුරා 30,000ක් පමණ වන ව්‍යාපාරවලට පාර්සල් බෙදාහැරීමේ ගාස්තු 12% සිට 19.5% දක්වා වැඩි කරන්න වෙනවා. හේතුව ඔස්ට්‍රේලියා පෝස්ට් පාර්සල් බෙදාහරින ස්ට්‍රාට්‍රැක් ආයතනයේ ඔවුන්ගේ ගාස්තු 30%කින් වැඩි කිරීම හේතුවෙන්. මේ තත්ත්වයට හේතුව ඉන්ධන මිල වැඩිවීම. ඒ හින්දා අනිවාර්යෙන්ම ප්‍රවාහන ගාස්තු ඉහළ යනවා. ඒ සමගම පාර්සල් බෙදාහැරීමේ ගාස්තුත් ඉහළ යනවා. ටෙමු එකෙන්, ෂේන් එකෙන් ඇනවුම් කරලා අඩුවට භාණ්ඩ මිලදී ගත්ත කාලය ඉවරයි. සමහර වෙලාවට

පළමිනිදා සිට කේසි කවුන්සිල් ප්‍රදේශයේ ජීවත්වන අයට අලුත් බින් එකක් එකතු වෙනවා. අපි මේ පිළිබඳව කලින් දැනුවත් කළා. නමුත් මේ පිළිබඳව අවසන් තීරණයකට එළඹුණේ පසුගිය සතියේ. ඒ දම්පාට පියනක් සහිත වීදුරු එකතු කිරීමේ බින් එක වික්ටෝරියාව පුරා ක්‍රියාත්මක කෙරෙන වීදුරු සහ වීදුරු බෝතල් වෙනම එක් රැස් කිරීමේ බින් එක හඳුන්වා දීමේ වැඩසටහන යටතේ දම්පාට පියන සහිත බින් එක හඳුන්වලා දෙනවා. පසුගිය සතියේදී ඒ සඳහා KC කවුන්සිල් එක අනුමැතිය ලබා දුන්නා. වීදුරු බින් එක එකතු කරන්නේ මාසයකට එක් වතාවයි. මේ වෙනස්කම් සමග කසල එකතු කිරීමේ සම්බන්ධයෙන් ගාස්තු KC කවුන්සිල් එක පමණක් 2.6%කින් වැඩි කරනවා. දැන් තිබෙන ගාස්තු වැඩි වීම වලට අමතරව රේට්ස් වලදිට එකතු වෙන එකක් තමයි කසල එකතු කිරීමේ ගාස්තු 2.6%කින් ඉහළ යනවා. කාඩිනියා ශාය කවුන්සිල් එක ඇතුළු වික්ටෝරියාවේ කවුන්සිල් 36ක් වීදුරු වෙන් කිරීමේ බින් වැඩසටහනට එකතු වෙනවා. මට තියෙන තවත් ප්‍රශ්නයක් තිබෙනවා. ඔබගේ ගෙදර දැනටමත් බින් 3ක් තියෙනවා. 4වෙනි බින් එක තියන්න තැනකුත් හොයාගන්න. ඔස්ට්‍රේලියාවේ නිවාස නොමැතිව මහමග වෙසෙන සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යනවා. ඔවුන්ට නිවාස ලබා දීමේ වගකීම පැවරෙන්නේ කවුන්සිල් වලට. නමුත් ඔස්ට්‍රේලියාවේ කවුන්සිල් මහමග වෙසෙන්නන්ට නිවාස ලබා දීම කෙරෙහි එතරම් අවධානයක් යොමු කරන්නේ නැහැ. ඇතමෙක් හිතන්නේ ජනතාව මහමග වෙසෙන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම හෝ ආබාධිත බව නිසා කියලා. නමුත් ඇතමෙකුට නිවසක් එහෙම නැත්නම් පදිංචියට ස්ථානයක් සොයාගන්නට තරම් වත්කමක් නැහැ. ඇතැම් විටක සිරගතව ඉඳලා නැවත සමාජයට එන කෙනෙකුට වාසස්ථානයක් දෙන්න කවුරුවත් නැහැ. ඒක බොහෝ වෙලාවට සිද්ධ වෙන දෙයක්. ඒ වගේම ආර්ථික වශයෙන් දායකත්වයක් දක්වන්නේ නැත්නම් මේ සමාජය තුල බොහෝ විට ඉඳුම් හිටුම් ලබා ගන්නට බැහැ. අමතක කරන්න එපා, මහමග වෙසෙන අය අතර අපි දන්නා කියන අපි හඳුනන ශ්‍රී ලාංකිකයනුත් ඉන්නවා. මේ වගේ අපි අවට සිදුවන දේවල්, ඒ වගේම ඔබ දැනගත යුතු දේවල්, ලංකාවේ සිද්ධ වෙන දේවල් සමගින් මේ සිංහලෙන් පැය දෙකක් 97.1 FM 3MDR.com ඔස්සේ ඔබට සජීවීව සිංහලෙන් පැය දෙකක් සවන් දෙන්නට පුළුවන්. මෙල්ලංකා රේඩියෝ අපේ Facebook page එක අදත් මධ්‍යාහන 12 දක්වා මේ සජීවීව සිංහලෙන් පැය දෙකක්.

0: ප්‍රවෘත්ති ඔබ දන්නා දේට වැඩියමක්.
1: වනවාසල සහ කැලණිය දුම්රිය ස්ථාන අසල දුම්රියක් පිළිපැනීමෙන් දරුණු අනතුරක් සිදු වුණා. දුම්රිය සාමාන්‍ය අධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා පැවසුවේ කිසියම් පිරිසක් දුම්රිය මාර්ගයේ පීලි සම්බන්ධ කෙරෙන ඇන ගලවාගෙන ගොස් ඇති බවට නිරීක්ෂණය වී ඇති අතර අනතුර පිළිබඳ සොයාබැලීමට දුම්රිය දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. මෙම දුම්රිය පීලි පැනීමෙන් එහි ගමන්ගත් මගින් දස දෙනකෝ තුවාල ලබා ඇති අතර ඉන් සිව් දෙනෙක් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
2: වනවාසල හා කැලණිය දුම්රිය ස්ථාන අතරදී මන මෙම දුම්රිය අනතුර සිදුව තිබුණා. එලෙස අනතුරට ලක්ව තිබුණේ අලුයම 5:20ට රමුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක්. මෙහිදී දුම්රිය මැදිරි තුනක් පීලි පැනීමකට ලක්ව තිබූ අතර ඉන් එක් මැදිරියක් සම්පූර්ණයෙන්ම මාර්ගයෙන් ඉවතට පෙරළී ගොස් තිබුණේ මෙලෙසේ. අනතුර සිදු වූ අවස්ථාවේ දුම්රිය සිට මගේ මාර්ගය අසල නවතා තිබූ මොටරතයක් මතට වැටි එම රථයට හා දුම්රිය මැදිරියකට සිරවීමෙන් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
3: සද්දයක් ඇහුණා ලොකු.
4: ඔව් සද්දයක් කියලා තමයි පියා එනකොට ළමෙක් කැපේ කාර්ක සිරවිලා එළඹෙනකොට ගොඩක් අමාරුයි. ආව 24 ගිතර වගේ දෙලිලා.
3: කාර්ක නවත්තලා තුනේ ගැත්.
4: නවත් කියලා කිව් එකක් කාර්ක මෙතන හැමදාම මේ කාර්ක නවත්තලා තියෙනවා.
2: ඔහුද ඇතුළු පුද්ගලයන් දස දෙනෙකු මෙම අනතුරෙන් තුවාල ලබා ඇති අතර ඉන් සිව් දෙනෙකු කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. මේ අතර මෙම සිද්ධිය කිසියම් කඩාකප්පල් අබලනු ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. ඔවුන් පවසන්නේ මෙම තත්ත්වයට කඩිනමින් පිළියම් නොයදුව හොත් ඉදිරියේදී විශාල අනතුරක් සිදු විය හැකි බවයි.
5: ඉන්දිරලා මේන් යකඩ කොඩ එල්ලෙනවා, කෝච්චිය යනකොට දඩබඩ ගන්නවා. මේක වතුර පිරෙන තැනක් මෙතන නිතරම. වතුර පිරෙන්නේ පිරෙන්නේ ඒ දෝනා වෙලා අර ගඩොල් සිමෙන්ති බදාම කැඩිලා යනවා.
6: එතකොට මේ පාලම එක පැත්තක් එලවලා තියෙන. මේ වගේ ලීවලින් තමයි ගහලා යන්න හැමදාම වෙවිලා ඒ බැහැපු නිසා. ඒ තරම් අබලම් වෙලා තියෙන. පුළුවන් තරම් ඉක්මනට මේකට මොන හරි කරන්න කියලා තමයි කියන්නේ.
1: වනවාසල හා කැලණිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ ඇන ගැලවූ බවට සැකකිරෙන පුද්ගලයෙකු පෑලියගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවෙකු බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
7: රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම සිදුවහොත් ඉන්ධන මිල, විදුලිය සහ ජල බිල්පත් ගාස්තු මෙන්ම බාණ්ඩ මිලද ඉදිරියේදී ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයන් පවසනවා.
8: මේ අතර 2023 වසරේ දෙසැම්බර් 22 පසු පළමු වරට ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 331.15 දක්වා ඉහළ ගියා.
2: 2023 දෙසැම්බර් 22 දිනෙන් පසු ඇමරිකානු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම විකුණුම් මිල වාර්තා වුණා. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 331.15 බවයි. ඊයේ දිනේදීත් ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 329.92 දක්වා ඉහළ ගියා. දිනෙන් දින ඩොලරයේ අගය මෙලෙස ඉහළ යාමට හේතුව අප විමසා බැලුවා.
9: පැත්තකින් පද්ධතිය තියෙන ඩොලර් මහ බැංකුවත් මිල දීලා ගන්නවා. ඊට අමතරව රුපියල් පද්ධතිය වැඩිපුර තියෙන නිසා ඩොලර් වලට තියෙන ඉල්ලුම ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. ඉතින් එතකොට සිදුවන දේ තමයි අපි කියනවා රුපියල අවප්‍රමාණය වෙනවා කියලා. ඒ අතරවාරයේදී ලෝකයේ තිබෙන භූදේශපාලන තත්ත්වය නිසා සංචාරක කර්මාන්තයෙන් වෙනද තරම්ම මේ පසුගිය මාස කිහිපෙදී ඩොලර් ලැබෙන්නේ නැහැ. අපට එනවලටත් යම්කිසි ප්‍රමාණයක සමහර අවස්ථාවල බලපෑමක් ඇති වෙලා තිබෙනවා. මේ හේතු දෙක නිසා අපේ පද්ධතියේ ඩොලර් ප්‍රමාණයත් යම්කිසි ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. එතකොට අර පද්ධතියේ තියෙන ඩොලර් අඩුයි, අනිත් පැත්තෙන් පද්ධතියේ රුපියල් වැඩිපුර තිබෙන නිසා පද්ධතියෙන්ට එන ඩොලර් ඉල්ලුමත් වැඩි. ඉතින් එතකොට තමයි මේ රුපියල අවප්‍රමාණය වීම යම්කිසි ප්‍රමාණයකට බලපාන්නේ.
2: මෙම තත්ත්වය මෙරට ආර්ථිකය කෙරෙහි කෙසේ බලපෑමක් ඇති කරයිද?
9: රුපියල දිගින් දිගට මව ප්‍රමාණය වෙන්න ගත්තොත් එහෙම ඒ හරහා මූලික වශයෙන්ම බලපෑමක් ඇති වෙන්න පුළුවන් ඛනිජ තෙල් වල නැත්නම් පෙට්‍රල් ඩීසල් වල මිලට. මොකද ආනයනය කරන්නේ අපි ඩොලර් වලින් නිසා ඒ ඩොලර් වලින් ආනයනය කරද්දී ඒක රුපියල් වලට නැවත වරක් පරිවර්තනය කළා තමයි මිල තීරණය වෙන්නේ. ඒක රුපියල අව ප්‍රමාණය වෙනවා කියලා කියන්නේ ඒහා සමානවම එක පැත්තකින් අපේ තෙල් වල මිල ඉහළ යනවා. ඉතින් තෙල් වල මිල ඉහළ ගියාට පස්සේ ඒ හරහා උද්දමනයත් ඉහළ යනවා. ඒ වගේම තෙල් වල මිල ඉහළ යනවත් එක්කම අපේ විදුලි බිල ඉහළ යනවා. විදුලි බිල ඉහළ යනවා කියලා කියන්නේ ජල බිල් පතේ තියෙනවා විදුලි බිලේ කොටසක්. එතකොට ඊළඟවතාවෙදී ජල බිල් පතත් ඉහළ යනවා. එතකොට ඉතින් අර බාණ්ඩවල මිල ඉහළ යෑමේ බලපෑම යම් කිසි ප්‍රමාණයකට හැම බාණ්ඩ ශේෂ්ත්‍රයකටම බලපාන්න පුළුවන්.
2: මෙම තත්ත්වය පාලනය කර ගැනීමට අනුගමනය කළ හැකි පියවර සම්බන්ධයෙන්ද අප විමසා බැලුවා.
9: මේකට කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තිබෙනවා. එකක් තමයි පද්ධතියේ තිබෙන අර අමතර මුදල් ප්‍රමාණය මහ බැංකුවට අවශ්‍ය නම් අවශෝෂණය කරගන්න පුළුවන්. ඒ සඳහා මහ බැංකුව ඔවුන්ගේ තිබෙන භාණ්ඩාගාර බැඳුම් කර සහ බිල්පත් යම්කිසි ප්‍රමාණයක් ඔවුන් සතුව තිබෙනවා ට්‍රිලියන 2කට වඩා වැඩි ප්‍රමාණයක්. ඒව නැවත වරක් බැංකුව වලට විකුණලා නැවත වරක් පද්ධතියේ තියෙන අමතර මුදල් ටික මහ බැංකුව තුලට ගන්න පුළුවන්. එතකොට යම්කිසි ප්‍රමාණයකට අපි කියනවා පද්ධතියේ තියෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් කරන්න තියෙන පුළුවන් දේ තමයි පොලි අනුපාත යම්කිසි ප්‍රමාණයකට ඉහළ දන්වන එක. ඉතින් පොලි අනුපාත කරද්දී ඒ සඳහා ඒ හරහත් ආර්ථිකයට බලපෑමක් සිදු වෙනවා.
1: වාහන අනයනයේදී අයකරනු ලබන 30%ක තීරු බද්දට 50%ක අධිභාරයක් පැනවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව වාහන අනයනයේදී 15%කින් බදු වැඩිවීමක් සිදුවනු ඇති බවයි කම්කරු අමාත්‍ය මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා සඳහන් කළේ.
2: අනයනික වාහන සඳහා පනවා ඇති රේගු අනයන බදු අද සිට ක්‍රියාත්මක වන පරිදි තවදුරටත් ඉහළ යන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද සිට රේගු ආනයන බදු මත 50%ක නව අධිභාරයක් පැනවෙනු ඇති. මෙම අධිභාරය අද සිට මාස 3ක කාලයක් සඳහා බලපෑවෙන බවයි මුදල් අමාත්‍යාංශ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. 2026 මැයි 15 හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කළ වාහන සඳහා 50%ක මෙම නව අධිභාරය බලපාන්නේ නැහැ. ඒ අනුව 1988 අංක 83 දරන පනතින් සංශෝධිත රේගු ආඥා පනතේ 10 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම අධිභාරය පැනවීමට තීරණය කර තිබෙනවා.
3: වාහන ආනයනයේදී සැලකිත ප්‍රමාණයකින් වේගයකින් LCs විවෘත වෙනවා. හැබැයි ඒ හා සමාන රට ඇතුලේ ඉල්ලුමක් තියෙනවාද කියන කාරණයට වඩා මේ ඇති කරන ලද බය ආනයන තහනම් කරනවා කියන කාර්ය නිසා. ඒ නිසා අපි තීන්දුවක් ගත්තා පුද්ගලික පරිහරණය සඳහා භාවිත කරන වාහන ආනයනය කිරීමේදී මාස 3ක කාල සීමාව සඳහා අපි බදු වැඩි කරනවා. ඒ අරමුණ බවට පත් වෙන්නේ ඒ මාස 3ක කාල සීමාව සඳහා පුද්ගලික පරිහරණය කරන වාහන ආනයන කිරීම ඔබට පුළුවන් නම් ප්‍රමා කරන්න කියන පණිවිඩය මේ දෙන්නේ. වාහන මිල වැඩි කිරීම නෙවෙයි. අත්‍යවශ්‍යම කෙනාට වාහනය ගෙන්නන්න ඉඩ හරින ගමන්ම අර්බුදකාරී තත්වයකට මේ ප්‍රශ්නය යයි කියන තත්වෙදී ඔහුට වැඩි මිලක් ගෙන ඒක තමයි මූල කළමනා කරන ක්‍රමවේදය. දැනට වාහන ආනයනය කිරීමේදී තියෙන තීරු බද්ද 30%. ඒ 30%, 50%. ඒක 30%, 50% කියලා කියන්නේ 15%යි වැඩි වෙන්නේ. මතයක් වෙනවා. ඒ නිසා 50%කින් වාහන මිල ඉහළ යනවා කියලා සම්පූර්ණ මිත්‍යාවක්. එහෙම වෙන්නේ නැහැ. මෙතන වැඩි වුණත් වැඩි වෙන්නේ 15%කින්. ඒ වැඩිවීමත් සිද්ධ වෙන්නේ කාට හෝ තමුන්ගේ පෞද්ගලික පරිභෝජනයේ මාස 3කට කල් දරාගෙන ඉන්න බැරි අය විතරක් මේක ගෙවන්න සිද්ධ වෙන නිසා ඒක පොදුවේ වෙළඳපළේ මිලට බලපාන්නේ නැහැ. වෙළඳපළේ පවතින වාහන මිල ඉඩ යෑමේ අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. මොකද මාස 3ටයි මේක දාලා තියෙන්නේ. මැයි 15 වෙනකන් LCO බෑරලා තියෙනවා නම් ඒ ණයවර ලිපි විවෘත කරපු LC මත ගෙනෙන වාහන ඔබ කවදද වාහනේ එන්නේ? සමහරට මාස එකක් දෙකක් යන්න පුළුවන්, තුනක් යන්නත් පුළුවන්. කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වාහන වලට කලින් තිබිච්ච බදු අනුපාතයමයි අදාළ වෙන්නේ. ඒයි 15 වෙනි පස්සේ විවෘත කරන LC වලට තමයි මේ අලුත් බදු පනිවාර්තිය අනුගතේ.
2: ඩිජිටල් ආර්ථිකයේ සුවිශේෂී සංදිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවට PayPal මගින් සපයන සේවා පහසුකම් පුළුල් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙනවීගේ ප්‍රධානත්වයෙන් කොළඹදී සිදු කෙරුණා. මෙමගින් අන්තර්ජාලය ඔස්සේ සේවා සපයන සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට තම ඉපැයීම් ඍජුවම මෙරට බැංකු ගිණුම් වෙත ලබා ගැනීමට හැකි අතර එමගින් රටට ලැබෙන නිල විදේශ විනිමය ප්‍රමාණයද ඉහළ යනු ඇති.
8: හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවට ප්‍රචාර පැතිර ගිය හිමිකරුවකු නොමැති මල්වානේ ඉඩම සහ නිවසට ඉතිලි වූ අන්තර්විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන් සාකච්ඡාවක් ලබා දුන්නත් ඉන් නිසි විසඳුමක් නොලැබීම මත එම සිසුන් තවදුරටත් එම නිවසේ රැඳී සිටිනවා.
7: කෙසේ වෙතත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සහයෝගය පළ කරන අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පවසන්නේ මෙය ආණ්ඩුවේ අනුදැනුම මත සිදු කරන ක්‍රියාවක් බවයි.
2: හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවට ප්‍රචාර පැතිර ගිය හිමිකරුවකු නොමැති මල්වානේ ඉඩම සහ නිවසට අන්තර්විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් ඇතුළු වුණේ පොලිසියේ නියෝග පවා නොතකමි. දුම්පේ මල්වානේ කැලණිගඟට ආසන්නයේ පිහිටි අක්කර 16ක ඉඩමක ඉදිකරනු මෙම සුවිසල් නිවස සහ ඉඩම සරසවි තුල පවතින ඉඩකඩ ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා යොදා ගන්නා ලෙසයි ඔවුන් රජයට බල කරන්නේ. රාත්‍රී එහි ගිනිමෙල දැල්වමින් සිසුන් රැඳී සිටියා. මෙවන් පසුබිමක පෙරටුගාමි සමාජවාදී පක්ෂයට සහයෝගය පළ කරන අන්තර්විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය පවසන්නේ මෙය ආණ්ඩුවේ අනුදැනුම මත සිදු කරන ක්‍රියාවක් බවයි.
10: ඔය සම්බන්ධ වෙලා තියෙන්නේ ආණ්ඩුවට සම්බන්ධ ශිෂ්‍ය කණ්ඩායමක්. අපි කොහොමද ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ ඔවුන්ට ඉතාම පැහැදිලිව කරුණු ඉදිරිපත් කළා කිව්වා තමයි මේ නේවාසිකාගාර ප්‍රශ්නයට මොනා හරි ඇතෑරලා දාලා තියෙන රජයේ සතු ගොඩනැගිලි දේපල තියෙන නම් ඒව පාවිච්චි කරලා විශ්වවිද්‍යාලවලට වඩා ඵලදායි විදිහට නේවාසිකාගාර විදිහට අත්පත් කරලා දෙන්න මැදිහත් වෙන්න කියලා අපි කිව්වා. කොහොමත් මෙතන ආණ්ඩුවේ ශිෂ්‍ය පිරිසක් නේ ගිහිල්ලා සෙල්ලම් දාන්නේ පොලිසියත් එක්ක සෙල්ලම් දාන්නේ. ඒ නිසා අපි කියනවා ඕවා කරන්න ඕනේ නැහැ. අපරාධේ පව්වර සමහර ශිෂ්‍යෝ ඒ නිසා කරන්න තියෙන එක තමයි මේ පළවත්තට ඇවිල්ලා කතා කරගත්තා නම් මේවා කරන්න පුළුවන්. අධ්‍යාපන මාධ්‍යංශයට ඇවිල්ලා කතා කරා නම් මේ ප්‍රශ්නවලට උත්තරයක් ගන්න පුළුවන්.
2: මේ අතර මල්වානේ ඉඩම සහ නිවසට ඇතුළුව සිටින අන්තර්විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සාකච්ඡාවක් සඳහා පැමිණෙන්නයි ආරාධනාවක් ලැබී තිබුණා.
10: මේ සාකච්ඡාවේදී අපි දිගින් දිනම අපි කාලයක් තිස්සේ මතු කරපු ගැටලු ටික කිව්වා. අධ්‍යාපන අමාත්‍යාංශයේ පැත්තෙන් අදාළ කරන නිලධාරීන්ගේ පැත්තෙන් පිළිගත හැකි මට්ටමේ විසඳුමක් මේ සාකච්ඡාවෙන් ලැබුණේ නැහැ. ඒ නිසා අපි තීරණය කරලා තියෙනවා අපි අරන් යන ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉස්සරහටම අරගෙන යනවා. විපක්ෂයේ දේශපාලඥයෝ මේ සිදුවීමෙන් සම්පූර්ණයෙන්ම කලබල ගැනීම ලක් වෙලා තියෙනවා අපිට කියලා අපිට පේනවා. මේගොල්ලෝ අනාගත බලාපොරොත්තුවක් තියෙනවා. ආණ්ඩු බලය කොයි වෙලාවක හරි මාරු වෙච්ච වෙලාවක මේ ඊඩම නැවත වටේකින් අර විදිහටම මේගොල්ලොන්ට පවර ගන්න. හදිස්සිය හරි මේ වෙලාවේ මේ තීරණය රජයේ ගත්තොත් එහෙම අපිට සටන ජයග්‍රහණය කරන්න පුළුවන් වුණොත් මේක නිශ්චිතව විශ්වවිද්‍යාල පවරලා දෙනවා.
2: මේ සිද්ධිය සම්බන්ධයෙන් මහජන නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා.
11: අරම අන්තරේ මේ මල්වානේ ගෙදරක් අල්ලගෙන තියෙනවා.
12: ඒත් නීතිය සැමට එකයි නං අන්තරේට පුළුවන්ද මේ ගෙවල් අල්ලගන්නේ? මං හිතන්නේ කුලීනිවේශී පනත තියෙන්නේ අන්තරේ යට දෙන්නේ නැති. අනික ඒගොල්ලෝ එනකොට පොලිසිය බංකර් අරිනවා.
13: ඇත්තට මේක වැරදි පූර්වාර්ථයක් විදිහට තමයි මම දකින්නේ. මොකද ඒ මල්වන්න ඒ ඉදමයි ගියයි සිල් රාජපක්ෂට අයිති නෑ කියලා එයා කිව්වට පස්සේ ඒක රජයට බාරගත්තා. ඒක වෙන්දේසි කරන්න හැදුව වෙන්දේසි නැමැත්තුවා. ඉතින් ඒ රජයේ දේපළ. එතකොට ඒක අනීතිකව කඩාවැ අත්පත් කරගෙන සුද්ධ බුද්ධ කරනවා පොලිසිය බලන් ඉන්නවා. මේ ආදර්ශය හොඳ නැහැ. කොටිම කිව්වොත් මේ තස්සවාදී ක්‍රියාත්මක වෙන්න යන්නේ. එතන හොඳට පේන්න ඉන්න වොයිස් කට් දෙනවා සුද්ධ කරනවා. ඒගොල්ලන්ගෙන් අහන්න එපා කවුද මේ බලතල දුන්නේ කියලා. අනිවාර්යෙන් බලතල දුන්නේ ආණ්ඩුවේ.
14: අන්තරේ ගියා කියලා තියෙනවා. අන්තරේ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ අන්තරේ නෙමෙයි මම දන්න විදිහට. මට හරියන විශ්වාස නැහැ. මොකද අපේ අන්තර දෙකක් තියෙනවා. එතකොට අපිට සම්බන්ධ අන්තරේ නෙමෙයි මම හිතන්නේ කියලා තියෙන්නේ කමක් නැහැ. ඒ කිය ඒත් ප්‍රශ්න නැහැ. කොහොමත් ඔය මල්වානේ නිවස පිළිබඳ ප්‍රශ්නයක් තිබුණානේ. ඔය මල්වානේ නිවස පිළිබඳ නිදොස් කොට නිදහස් කරලා තියෙන්නේ තාක්ෂණ ප්‍රශ්න දඬුව දැමීමේදී ඒ මත තමයි ඔවා නිදොස් කොට නිදහස් වුනේ. අපි දැන් ඒව ආපහු ඉස්සරහට ගෙනියනවා. මොකද අයිතිකාරයෙක් නැති ගයක් තියෙන්න බෑනේ. අපි කිව්ව විදිහටම ඒවල අයිතිය ජනතාවට දෙනවා. අපි ඒවලින් ප්‍රයෝජන ගන්න විදිහට වෙනවා. ඉතින් ඔය අන්තරය ගියාද නැද්ද කියන එක අපිට අදාළ නැහැ. ඒක අතින් මම නම් කැමති එහෙම යනවටත් තොර තබුඩ highlight වෙනවනේ.

0: සුරකිමු ලංකා එකමුතුව සහ ස්පර් සංවිධානය ශ්‍රී ලංකාවේ ඒකීය භාවය සහ ස්වෛරී භාවය ආරක්ෂා කිරීමට දිවිදුන් ආබාධිත වූ සහ සේවය කළ හා තවමත් සේවයේ නියුක්ත ත්‍රිවිධ හමුදා පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකාවිරුවන් සහ නායකත්වය හා දායකත්වය දුන් සියලු දේශප්‍රේමීන් කෘතවේදීව සමරන රණවිරු සමරුව 2026 අද සවස 4:30ට ග්ලෙන්වැවලි කමියුනිටි හෝල්ෙහිදී පැවැත්වෙනවා. ඒ සඳහා කෘතවේදී දේශප්‍රේමී සැමට ආරාධනා කරනවා. වැඩි විස්තර සඳහා පුෂ්පික 04.1.934.88 ගයාන් 04.0.306.434 මෙල්බර්න් රණවිරු සැමරුම අද සවස 4:30ට.
1: Trade Goodyear Dunlop Super Dealer. Brand new tires and mag wheels. Used tires. Tires fitting and balancing. Wheel alignment. Century batteries with 2-year warranty. All types of car diagnostic system. Mechanical repairs. Major and minor service. Disc and drum matching. Brakes and servicing. Auto electrical. Tire Trade. Contact Naina Kumara. 042-127-3615. Tire Trade.
2: Tire Trade Navatama Seva Madhyasthanaya. Number 115 Greens Road, Dandenong South. අමතන්න නයන කුමාර 97.59.42.
3: ස්ටේෂන් ස්පොන්සර්.
4: අපි ඉස්සර නානකාමරේ කෑ ගහලා සින්දු කිව්වේ ලොක් එක නැති අවුලට. ඒත් දැන් නිකම්ම සින්දු කියවෙන්නේ බාත්รูම් එකේ ක්වොලිටි එකට.
5: Omega Screens and Robes Private Limited. සැපීම සවිකිරීම අලුත් වැඩියාව හා අලුතින් පොස් සේවාව. Shower screens, sliding wardrobes, vanity mirrors, kitchen splash bags, fly screens සහ security doors.
4: ඔස්ට්‍රේලියන් ස්ටෑන්ඩඩ් එකට සාධාරණ ගානට වෙන කොහෙන්ද? කතා කරන්නකෝ තිලක්ට. 04.33.52.71.
2: 15 වසරක විශ්වාසය රැඳි Omega Screen and Robes නවතම ප්‍රදර්ශනාගාරය නම්බර 2 Brands Road Dandenong 04.33.521.971 omegascreen.com.au
3: Station Sponsor
6: සැහැල්ලුවෙන් ඉදිරියටම පදවන්න වාහනේ හරියටම අලුත් වැඩියා කරගන්න ඒකට හොඳම තැනක් මෙන්න Prime Serve Automotive Lonsdale Street Dandenong සියලු අලුත් වැඩියා electrical air condition LP gas tire new car book service and warranty emission check and report roadworthy certificate මේ සියලු දේට එකම එක තැනක් Prime Serve Automotive අලුත්ම තාක්ෂණය විශ්වාසවන්ත සේවය වගකීමේ සහතිකය Prime Serve Automotive 1A63 Lonsdale Street Dandenong දුරකථන 97947226 අපි ඔබේ වාහනය ඔරිජිනල් තත්වයට පත් කරමු
3: Station Sponsor
0: සෑම වසරකම පෙබරවාරි 4 වෙනිදා ශ්‍රී ලංකාවේ නිදහස් දිනය සැමරීමට අප කටයුතු කරන්නේ මහත් අභිමානයෙන් යුතුවයි. නමුත් ශ්‍රී ලංකාවට පූර්ණ නිදහසක් ලැබී ජනරජයක් බවට පත්වන්නේ 1972 මැයි 22 වෙනිදා. නමුත් දැන් ජනරජ දිනය සමරන්නේ නැහැ. ඒ වුණත් ඒ ඉතිහාසය අපට ඉතාමත් වැදගත්. ලබන සෙනසුරාදාට මැයි 22 වෙනිදාට ශ්‍රී ලංකාවේ ජනරජ දිනය යෙදී තිබෙනවා.
7: 1972 මැයි 22 වෙනිදා ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස් වී සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් බවට පත් වූ බව බොහෝ දිනකට අමතකව ගොස් තිබෙනවා. 1815 උඩරට ගිවිසුම හරහා ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් වුණා. එතැන් පටන් මෙරට පරමාධිකාරී බලය බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වෙත පැවරුණා. එතැන් සිට ලංකාව පාලනය කෙරුණේ බ්‍රිතාන්‍යයේ කිරුළ දරන තැනැත්තා හෝ තැනැත්තිය විසින් පත්කර එවනු ලබන ආණ්ඩුකාරවරයෙකු විසින්. 1948 ලංකාවට ලැබුණු නිදහස හැඳින්වූයේ ඩොමිනියන් තත්ත්වයේ ලැබුණ නිදහසක් ලෙසයි. එම ඩොමිනියන් තත්ත්වය යටතේ ලංකාවේ රාජ්‍ය නායකයා වූයේ බ්‍රිතාන්‍යයේ කිරුළ හිස දරාගත් රජු හෝ රැජිනයි. ඔහුගේ හෝ ඇයගේ මෙරට නියෝජිතයා ලෙස ආණ්ඩුකාරවරයා කටයුතු කළා. මේ අනුව ලංකාවේ නීතිමය කරුණු පිළිබඳව ඉහළම බලය තිබුණේ ප්‍රිවි කවුන්සිලයටයි. ලංකා රාජ්‍යයේ නායකයා රැජින හෝ රජු වූ නිසා ලංකා රාජ්‍යයට විරුද්ධව සිදු කරනු ලබන කුමන්ත්‍රණයක් හඳුන්වනු ලැබුවේත් රජු හෝ රැජිනගේ ආණ්ඩුවට විරුද්ධව සිදුකරනු ලබන කුමන්ත්‍රණයක් ලෙසයි. 1962 ජනවාරි 24 වැනිදා යුද හමුදාවේ සහ පොලිසිය නිලධාරීන් පිරිසක් සිරිමාව බණ්ඩාරනායක අගමැතිනිය සිරභාරයටගෙන රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා සිදු කළ අසාර්ථක කුමන්ත්‍රණයේදී කුමන්ත්‍රණකරුවන්ට චෝදනා නැගුණේ මහරජිනගේ රජයට විරුද්ධව සිදු කළ කුමන්ත්‍රණයක් ලෙසින්. එම කුමන්ත්‍රණය පිළිබඳව මෙරට සිදුකරන ලද ක්‍රියාවලියේදී ඔවුන් වරදකරුවන් වුණා. නමුත් මේ පිළිබඳව අභියාචනයක් බ්‍රිතාන්‍යයේ ප්‍රිවි කවුන්සිලයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් නිදොස් කරන තීන්දුවක් ලැබුණා. ඩොමිනියන් තත්ත්වය යටතේ ලංකාවේ පරිපාලනය කටයුතු සිදු කෙරුණේ ඒ ආකාරයටයි. සෑම හමුදා පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමෙහි බ්‍රිතාන්‍ය රාජ්‍ය ලාංඡනය අනිවාර්ය කෙරුණා. යුද හමුදා නිලධාරියෙකු නිල ඇඳුමින් සැරසී සිටී නම් තද වැස්සකදීවත් හිසට ඉහලින් කුඩයක් ඔසවාගෙන සිටීම තහනම් වුණා. බ්‍රිතාන්‍ය රාජ්‍යත්වයේ සංකේතවත් කළ ඔටුන්නට සිදුකරන අගෞරවයක් ලෙස සැලකීම ඊට හේතුවයි. 1970 සමගි පෙරමුණ ආණ්ඩුව සමයේ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්කිරීමට ප්‍රමුඛත්වය ගත්තේ ලංකා සම සමාජ පක්ෂයයි. 1936 එන්.එම්. පෙරේරා ඇතුළු නායකයින් ලංකා සම සමාජ පක්ෂය පිහිටුවා ගැනීමේ මූලික අභිප්‍රාය වුණෙත් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයෙන් නිදහස් කර ගැනීමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ලංකා කොමියුනිස්ට් පක්ෂය එක්ව 1968 මහනුවර බෝගම්බර පිටියේදී සමගි පෙරමුණක් වශයෙන් අත්සන් කළ කරුණු 27ක් ඇතුළත්ව තිබූ ලියවිල්ලෙන් නව ආණ්ඩුක්‍රම සංස්ථාවක් මගින් බ්‍රිතාන්‍යයෙන් සම්පූර්ණයෙන් නිදහස් වූ ජනරජයක් බිහි කළ යුතු යන්න ඇතුළත්ව තිබුණා. 1970 මැතිවරණයෙන් සමගි පෙරමුණට 3-2 බලයක් සහිත රජයක් පිහිටුවීමට අවස්ථාව ලැබුණා. ඔවුන්ගේ මැතිවරණ සටනේ ප්‍රථම සහ ප්‍රධානම පොරොන්දුව වූයේ ලංකාව බ්‍රිතාන්‍යයෙන් සම්පූර්ණයෙන් නිදහස් ජනරජයක් බවට පත් කිරීමට නීති සකස් කරන බවයි. ඒ නිසා සමගි පෙරමුණ රජයේ ප්‍රථම ප්‍රයත්නය වූයේ ජනරජ ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමයි. එයට සහායක් ලෙස කලින් එකඟ කරගත් පරිදි ව්‍යවස්ථා කටයුතු පිළිබඳ ඇමති ධූරයට නීති විශාරදයෙකු වූ ආචාර්ය කොල්වින් ආර්ද සිල්වා පත්කෙරුණා. එම අමාත්‍යංශ ලේකම් ධූරයට පත්කෙරුණේ ප්‍රකට නීතිවේදියෙකු වූ නොයෙල් තිත්තවැල්ලයි. 1970 ජූලි 19 වැනිදා කොළඹ රාජකීය විද්‍යාල නව රංගහලේදී සියලුම මන්ත්‍රීවරුන් රැස් වූයේ ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ වැඩකටයුතු සඳහා මුලපිරීමටයි. මෙහිදී කතා කළ ව්‍යවස්ථා සම්පාදන අමාත්‍ය ආචාර්ය කොල්වින් ආර්ද සිල්වා පැවසුවේ රැස්වීම පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව තෝරා නොගෙන අලුත් නිවසකට ගොඩවැදුනේ අලුත් දෙයක් නිර්මාණය කිරීමේ අදහසින් බවයි. කොළඹ රාජකීය විදුහලේ නව රංගහලේ රැස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ව්‍යවස්ථාදායක සභාවක් ලෙස කටයුතු කරමින් ජනරජ ව්‍යවස්ථා සම්මත කරගත්තා. පිරිත් සජ්ජායනා මැදේ 1972 මැයි 22 දහවල් 12:43 යෙදී තිබූ සුබ මොහොතින් කොළඹ රාජකීය විද්‍යාලයේ නව රංගහලේදීම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රථම අගමැතිනිය ලෙස දිවුරුම් දුන්නා. ලංකාව ජනරජයක් බවට පත්වීමත් සමග සිදු වූ සුවිශේෂ පරිවර්තනයන් බොහෝයි. බ්‍රිතාන්‍ය පාලන සමයේ 1948 සිට 1972 දක්වා මෙරට හැඳින්වූයේ සිලෝන් නැතිනම් ලංකාව නමින්. ජනරජයක් බවට පත්වීමත් සමග එය ශ්‍රී ලංකාව බවට පත් වුණා. 1972 වසරට පෙර මන්ත්‍රීවරුන් මෙන්ම හමුදා ප්‍රධානීන් වෙනත් අමාත්‍යංශ ආයතන ප්‍රධානීන් දිවුරුම් දුන්නේ මහරජිනට පක්ෂපාත වන බවටයි. නමුත් නව ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසු සියලු දෙනාම දිවුරුම් දුන්නේ ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාතව කටයුතු කරන බවටයි. කිසියම් නඩුවක අභියාචනය සඳහා ප්‍රිවි කවුන්සිලයට යොමු කිරීම වෙනුවට උපරිමාධිකරණය වෙත අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව උදා වූයේ 1972 මැයි 22 දායින් පසුවයි. නව ව්‍යවස්ථාව සම්මත වීමත් සමග ලංකාව සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් යනුවෙන් හැඳින්වුණා. එම ව්‍යවස්ථාව මගින් මෙරට ඒකීය රාජ්‍යයක් බවට පත් කෙරුණා. බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙමින් බුද්ධාගම ආරක්ෂා කිරීම සඳහා රජය බැඳී සිටින බව එහි සඳහන් කෙරුණා. 1956 SWRT බණ්ඩාරනායක රජයෙන් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වූ වග ප්‍රකාශ කළත් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස ව්‍යවස්ථාවට ඇතුළු වූයේ 1972 ජනරජ ව්‍යවස්ථාවෙන්. සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පැවති සෙනෙට් මණ්ඩලය අහෝසි කෙරුණා. එක ව්‍යවස්ථාදායකත්වයක් බිහිවෙමින් එය ජාතික රාජ්‍ය සභාව යනුවෙන් හැඳින්වෙන්නට වුණා. පසු කලෙක එය පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායකය යනුවෙන් වෙනස් කෙරුණා. 1972 ජනරජ ව්‍යවස්ථාව යටතේ මෙරට රජනගේ නියෝජකත්වය අහෝසිව ගොස් ආණ්ඩුකාරවරයා වෙනුවට නාමික ජනාධිපතිවරයෙකු පත් කෙරුණා. එලෙස පත් වූ ප්‍රථමයා විලියම් ගොපල්ලවයි. ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූ විට ජාතික කොඩියේ මුළු හතරේ නියම පුවපත් පෙනුම ලැබෙනසේ වෙනස් කෙරුණා. 1972 මැයි 22 ජනරජ දින උත්සවයේදී මෙම සංශෝධිත කොඩිය ප්‍රථම වරට එසවුණා. 1948 පෙර ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය රාජ්‍ය ලාංඡනය භාවිතා කළා. 1948 සිට 1972 දක්වා භාවිතා කළේ පලාපෙති සහිත වෘත්තයක් තුල සිංහයා සිටින, එහි මුදුනෙහි ඔටුන්නක්ද පහතින් ලංකා යන්න සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවන්ගෙන් සඳහන් ලාංඡනයක්. 1972 මැයි 22 ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් පසුව එතෙක් පැවති රාජ්‍ය ලාංඡනය වෙනුවට ජනරජ ලාංඡනයක් සකස් කෙරුණා. මෙය සකස් කිරීමේ කමිටුව වශයෙන් කටයුතු කළේ එවකට සංස්කෘතික අමාත්‍යයේ ලේකම් සිටි නිශාංක විජේරත්න, මහාචාර්ය නන්දදේව විජේසේකර, සෙනරත් පර්ණවිතාන, MR ප්‍රේමරත්න, රෝලන්ඩ් සිල්වා, මැකි රත්වත්තේ ඇතුළු පිරිසක්. එම ජනරජ සංකේතයේ මැද සිංහයා වටා පලාපෙති මෝස්තරයක් ඇතුළත් වුණා. මෙම චක්‍රය දරා සිටින්නේ පුන්කලසක්. පුන්කලසෙන් විහිදෙන වීකරල් දෙකක් තිබෙනවා. පුන්කලසේ දකුණු පස ඉරත්, වම් පස හඳත් දැක්වෙනවා. ප්‍රධාන චක්‍රයේ මුදුනේ කුඩා චක්‍රය ඇතුළත ධර්ම චක්‍රය දක්නට ලැබෙනවා. එම කාලයේ ජනරජ ගීතයක් සඳහා රජය පත් කළ කමිටුවකින් ගීත රචකයන් වෙත ඇරයුම් කෙරුණා. නමුත් කිසිදු සාර්ථක පබැඳුමක් ලැබුණේ නැහැ. පසුව ඒ සඳහා රටේ ප්‍රකට ගීත රචකයන්ටත් ආරාධනා කෙරුණා. එහිදී තෝරා ගැනුණේ මහගම සේකරයන් පබැඳු රත්නදීප ජන්මභූමි ගීතයයි. නමුත් සංස්කෘතික අමාත්‍යංශයේ ඉහළම නිලධාරීන් කියා සිටියේ එම ගීතයේ ජනරජ ව්‍යවස්ථාව ගැන කිසිවක් නැති බවයි. ඒ සමගම ජනරජ ගීතය නිර්මාණයත් ලත්තැනම ලොප්ව ගියා. ශ්‍රී ලංකාව ස්වෛරී ස්වාධීන ජනරජයක් බවට පත්කර නව ජනරජ ව්‍යවස්ථාවක් ගෙන ආවේ 1972 මැයි 22 සිටයි. පසුව 1978 දී ගෙන ආ ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය පිහිටුවීම සිදු කෙරුණා. 1972 මැයි 22 සිට ජනරජ දිනය නිවාඩු දිනයක්ව පැවතුණා. පසුව එම නිවාඩු දිනය අවලංගු කෙරුණා.
8: රත්නදීප ජන්මභූමි

0: ඔබට දැනෙන ඔබට හිතෙන දේ අපට කියන්න.
1: ත්‍රීම් ටියල් සජීවි මෙදිරිය 97.52.56.78.
2: මෙල්බන් ගීතේ පද පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේගෙන් සංගීතවත් කළේ රෝහණ වීරසිංහ. මෙල්බන් ගීතේ ගයන්නේ මෙල්බන් වල වෙසෙන කුඩා දරුවෙක්. එය විශේෂයෙන්ම අගය කළ යුතුයි. මේ වෙසක් සමයේ මෙරට හැදුණු වැඩුණු දරුවෙක් සිංහලේ ගී ගැයීම ඉතාමත් වටිනා දෙයක්. මෙල්බන් ගීතය ගයන්නේ ප්‍රවීන් ගණේ ආරච්චි.

0: දැන්ඩිනොන් ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේ වෙසක් පොහොය නිමිත්තෙන් සීල භාවනාව මැයි 30 වැනි සෙනසුරාදා විහාරස්ථානයේදී පැවැත්වෙනවා. පින් කැමැති ඔබට ඒ සඳහා ආරාධනා කරනවා.
1: අවුලක් නෑ, කමල් කෝල් කරන පරක්කු විතරයි. නොම්බරේ 9796398. වර්ක්ෂොප් එක හැලම්බලනේ. ෆ්‍රීවේ එකේ ප්‍රින්සස් හයිවේ එක්සිට් එකෙන් හැලිච්ච ගමම්මයි තියෙන්නේ. රිපෙයාර්ස් නම් ඕන එකක්. ටියුනින් ද, වීල් ඇලයින්මන්ට් ද, පිකප් ඇන්ඩ් ඩ්‍රොප් ඔෆ් සර්විස් ද, ඕනම සර්විස් එකක් ඉදර තියෙනවා. අලුත් ප්‍රතාක්ෂණයෙන් උපරිම සේවයට VACC අනුමැතිය ලත් ස්පාක්ලිට් ඔටෝමොටිව්ස්, ෆැක්ටරි නම්බර් 6, 150-159 ප්‍රින්සස් හයිවේ, හැලම්. ටෙලිෆෝන් 9796398.
2: ස්ටේෂන් ස්පොන්සර්.
0: අපට නීතියේ පිහිට පතන්න වෙන්නේ නොසිතන වේලාවක. නමුත් ඒ සඳහා වෘත්තීමය නීති සේවාවක් අත්‍යවශ්‍යයි. වර්ණ ලීගල්, ඉමිග්‍රේෂන් ලෝ, ෆැමිලි ලෝ, කන්වෙන්සින් ලෝ ඇතුළු වෘත්තීමය නීති සේවා සඳහා වර්ණ ලීගල් 44 කිං ස්ට්‍රීට් ඩැන්ඩිනොන්. දුරකථනය 97 92 97. ශ්‍රී ලංකාවේ නීති ගැටළු වලටද සේවා ලබා ගැනීමේ හැකියාව සමගින් වර්ණ ලීගල් සමට සාධාරණ.
2: ස්ටේෂන් ස්පොන්සර්.
3: ඕනෑම වාහනයක නඩත්තුව සඳහා විශේෂ ස්ථානයකි ඩැනිනොන්හි බ්‍රිටෝ මිකැනිකල් රිපෙයාර්ස්. වාහනයේ ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් මිකැනිකල් සර්විස්, ඕල් ට්‍රාන්ස්මිෂන් රිපෙයාර්ස්, ටියුනප්ස්, හෙවි ඇන්ඩ් ලයිට් වෙහිකල්, මොඩර්න් කම්පියුටර් ඩයග්නොසිස් සිස්ටම්ස්, ටයර් වර්ක්ස්, රෝඩ් වර්දි ඇන්ඩ් නිව් කාර් වොරන්ටි. අවංක උසස් සේවයක් සඳහා බ්‍රිටෝ මිකැනිකල් රිපෙයාර්ස්, නම්බර 34 සින්ක්ලෙයාර් රෝඩ්, ඩැනිනොන්. බ්‍රිටෝ මොබයිල් 04-03-01-956-6. දුරකථන 97-91-87-00.
2: ස්ටේෂන් ස්පොන්සර්.
4: DCW Electricals. ගෘහස්ථ, වාණිජ සහ වාහනවල සියලුම වර්ගයේ වායු සමීකරණ සඳහා සවිකිරීම් සහ අලෙවියෙන් පසු සේවාව. ස්ප්ලිට් සිස්ටම්, මල්ටි හෙඩ් ස්ප්ලිට් සිස්ටම්, කැසට් ටයිප්, එයර් කන්ඩිෂනර්ස්. ඕනෑම ඉලෙක්ට්‍රිකල් සහ ප්ලම්බින් වැඩ සඳහා DCW Electricals. DCW Electricals 04-33-560-60. DCWElectricals.com.au. ඕනෑම ඉලෙක්ට්‍රිකල් සහ ප්ලම්බින් වැඩ සඳහා DCW Electricals.
2: ස්ටේෂන් ස්පොන්සර්.
0: ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 18ට වැඩි සෑම 3 දෙනෙකුගෙම එක් අයෙකුට අධික රුධිර පීඩනය තිබෙනවා. දැනට අධික රුධිර පීඩනය හයිපර්ටෙන්ෂන් වැළඳුණු ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව මිලියන 7ක්. තවත් අඩක් තමන්ට අධික රුධිර පීඩනය වැළඳී ඇති බවවත් දන්නේ නැහැ. මැයි මාසයේදී ඔස්ට්‍රේලියාවේ ජනතාව රුධිර පීඩනය පරීක්ෂාවට දැනුවත් කරනවා. අද මැයි 17 වෙනිදා අධික රුධිර පීඩනය පිළිබඳ ජාතික දිනයයි.
5: ශරීරය පුරා රුධිරය ගලා යාම සඳහා රුධිරය සැපයීමේ පීඩනය අවශ්‍ය වෙනවා. රුධිර පීඩනය හයිපර්ටෙන්ෂන් මනින්නේ සාමාන්‍යයෙන් ඉහළ අතේ ධමනි වලින්. ඒක හෘද ස්පන්දනය සමග වෙනස් වෙනවා. 140 සහ 90 mmHg වඩා වැඩි නම් වැඩිහිටියන් තුළ අධි රුධිර පීඩනය ඇතැයි අර්ථ දැක්විය හැකි. රුධිර පීඩනය වැඩි නම් එය ධමනි සහ හදවත, වකුගඩු සහ මොළය වැනි රුධිරය සපයන අවයවවලට හානි කළ හැකි. අධි රුධිර පීඩනය ආඝාත හා හෘදයාබාධ සඳහා ප්‍රධාන අවදානම් සාධකයක්. බොහෝ දෙනෙකුට අධි රුධිර පීඩනය ඇතිවීමට හේතුවක් නැහැ. කෙනෙකුට අධි රුධිර පීඩනය ඇතිවීමේ සම්භාවිතාව වැඩි කරන සමහර දේවල් අතරේ දුම්පානය, අධික ලුණු සහ සීනි, ප්‍රමාණවත් තන්තු නොමැතිකම සහ ශාක පදනම් වූ ආහාර වැනි ආහාරමය සාධක, අධික බර, ප්‍රමාණවත් ශාරීරික ක්‍රියාකාරකම් නොමැතිකම විය හැකි. සිරුරේ ක්‍රියාකාරීත්වය සහ හුස්ම හිරවීම වැනි නින්දේ ගැටලු, අධි රුධිර පීඩනය පිළිබඳ පවුල් ඉතිහාසයකුත් තිබිය හැකි. සමහර අයට වකුගඩු, අධිවෘක්ක ග්‍රන්ථි හෝ පිටියුටරි ග්‍රන්ථියේ රෝග ඇති නිසා අධි රුධිර පීඩනය ඇති වෙනවා. අධි රුධිර පීඩනය සාමාන්‍යයෙන් කිසිම රෝග ලක්ෂණයක් ඇති කරන්නේ නැහැ. එවැනි අවස්ථාවක ඔබේ රුධිර පීඩනය ඉහළ මට්ටමක පවතීද කියා ඔබට දැනගත හැකි එකම ක්‍රමය එය මැන බැලීමයි. අධිරුධිර පීඩන රෝග ලක්ෂණ ඇති වුණහොත් සාමාන්‍යයෙන් හිස රදයක්, හිසේ බරගතියක් හෝ පෙනීමේ නොපැහැදිලි බවක් ඇති කරනවා. අධිරුධිර පීඩනයෙන් ආරක්ෂා වීමට නිතිපතා ව්‍යායාම කරන්න. ඔබ වයස අවුරුදු 65 හෝ ඊට වැඩි නම් සතියකට දින 5ක් ඇවිදීම වැනි දිනකට මධ්‍යස්ථ මට්ටමේ ව්‍යායාම විනාඩි 30ක් කිරීමට උත්සාහ කරන්න. ඔබට එකවර විනාඩි 30ක් ව්‍යායාම කළ නොහැකි නම් විනාඩි 10ක කාල පරතරයකින් ගත හැකි. ඔබේ වයස අවුරුදු 65ට අඩු නම් බොහෝ දිනවල ක්‍රියාශීලී වීමට උත්සාහ කරන්න. සහ සතියකට පැය දෙකහමාරේ සිට 5 දක්වා ශාරීරික ක්‍රියාකාරකම් කරන්න. එයට විනාඩි 75 සිට 150 දක්වා දැඩි ව්‍යායාම ඇතුළත් කරන්න. දුම්පානය කරන්න එපා. ඔබ අධික බරින් යුක්ත නම් ඔබේ ඉලක්කගත බරට ළඟා වීමට උත්සාහ කරන්න. නැතහොත් අවම වශයෙන් කිලෝග්‍රෑම් 5කින් අඩු කර ගැනීමට උත්සාහ කරන්න. බඩ වටා බර අඩු කර ගැනීම ඔබට ඊටත් වඩා වැදගත් වෙනවා. කාන්තාවන් සෙන්ටිමීටර 80ක ඉනක් සහ පිරිමින් සෙන්ටිමීටර 90ක ඉනක් ඉලක්ක කරගන්න. ඔබ මත්පැන් පානය කරනවා නම් මධ්‍යස්ථව කරන්න. දිනකට සම්මත බීම ප්‍රමාණයන් දෙකක් හෝ ඊට අඩුවෙන් සහ සතියකට මත්පැන් නොගන්නා දින දෙකක් හෝ ඊට වැඩියෙන් පවත්වාගෙන යන්න. නැවුම් පළතුරු සහ එළවලු ඕනෑ තරම් ආහාරයට ගන්න. ආහාර පිසීමට හෝ ආහාර වේලට ලුණු එකතු කරන්න එපා. ආහාර මිලදී ගැනීමේදී අඩු ලුණු සහිත නිෂ්පාදන තෝරන්න. පැකට්ටුවේ ඇති පෝෂණ ලේබලය නිරීක්ෂණය කරලා ග්‍රෑම් 100කට මිලිග්‍රෑම් 120 හෝ මිලිලීටර් 100 හෝ ඊට අඩු සෝඩියම් ප්‍රමාණයක් ඉලක්ක කරගන්න. ආහාරයේ ඇති සෝඩියම් ප්‍රමාණය ලුණු ග්‍රෑම් 5කට සෝඩියම් මිලිග්‍රෑම් 2000කට එනම් තේ හැන්දකට පමණක් සීමා කරන්න. සැකසූ ආහාරවල ඇති ආහාර ලේබල් කියවීමෙන් ඔබට මේ තොරතුරු සොයාගත හැකි. ආහාරයේ ඇති පොටැසියම් ප්‍රමාණය දිනකට මිලිග්‍රෑම් 3500ත් 5000ත් දක්වා වැඩි කරන්න. පොටැසියම් අඩංගු ආහාර අතර කෙසෙල්, කොළ එළවලු, රනිල කුලයට අයත් භෝග, අලිගැට පේර සහ සැමන් ඇතුළත් වෙනවා. දිනකට ගන්නා ආහාරවල ග්‍රෑම් 25ත් 29ත් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් තන්තු ප්‍රමාණය වැඩි කරගන්න. තන්තු අඩංගු ආහාර අතර පළතුරු, එළවලු, රනිල කුලයට අයත් භෝග, ධාන්‍ය සහ ඕට්ස් අඩංගු ධාන්‍ය වර්ග ඇතුළත් වෙනවා. ඔබේ රුධිර පීඩනය හෘදයාබාධ සහ ආඝාත අවදානමේ එක් අංගයක්. ඔබේ ඖෂධ අවශ්‍යතාවය තක්සේරු කිරීම සඳහා ඔබේ වෛද්‍යවරයා හමුවන්න. ඖෂධ ලබා ගැනීම ආරම්භ කළ පසු ඔබේ ජීවන රටාවේ විශාල වෙනස්කම් සිදු නොකළහොත් රෝගී තත්ත්වය සාමාන්‍යයෙන් ජීවිත කාලය පුරාම පවතිනවා. වෛද්‍ය සායනෙන් පිටත සිදු කරනු ලබන රුධිර පීඩන නිරීක්ෂණ වර්ග දෙකක් තිබෙනවා. ඇම්බුලටරි බ්ලඩ් ප්‍රෙෂර් මොනිටරින් යනු ඔබ සාමාන්‍යයෙන් රාත්‍රිය ඇතුළුව පැය 24 පුරාම මොනිටරයක් පැළඳ සිටීමයි. මෙය වෛද්‍යවරයාට සාමාන්‍ය දෛනික ක්‍රියාකාරකම් වලදී සහ නින්දේදී ඔබට අධිරුධිර පීඩනය තිබේද යන්න හඳුනා ගැනීමට උපකාරී වෙනවා. නිවසේදී කෙරෙන රුධිර පීඩන නිරීක්ෂණයේදී ඔබේම උපාංගයක් භාවිතයෙන් ඔබේ රුධිර පීඩනය මැන බලා ඔබේ වෛද්‍යවරයාට ප්‍රතිඵල ලබා දිය හැකි. අධිරුධිර පීඩනය ආඝාතය සඳහා ඇති විශාලතම අවදානම් සාධකයයි. රුධිර පීඩනය කළමනාකරණය කිරීමෙන් ආඝාත වැළඳීම් දෙකකින් එකක් වළක්වා ගත හැකි. අධිරුධිර පීඩනය ආඝාතයට හේතු විය හැක්කේ රුධිර වාහිනී පිත්තිවලට හානි කර ඒවා දුර්වල කරන නිසා. මෙම රුධිර වාහිනී පසුව පුපුරා ගොස් මොළයේ ලේ ගැලීමක් ඇති විය හැකි. රුධිර කැටි ගැසීම් මගින් ධමනි බිත්ති කැඩී ගොස් මොළයේ ධමනි අවහිර වෙනවා. හෘද ස්පන්දනය අක්‍රමවත් ලෙස සිදුවීම නිසා රුධිර කැටි ගැසීම් ඇති වී ඒවා මොළයට ගමන් කිරීමට ඉඩ තිබෙනවා. ආහාර වේල වැඩි දියුණු කිරීම සහ ශාරීරික ක්‍රියාකාරකම් වැඩි කිරීම පිළිබඳ උපදෙස් අනුගමනය කිරීමෙන් ඔබේ රුධිර පීඩනය අඩුකර ගැනීමට හැකි. ඔබට අධිරුධිර පීඩනය තිබේ නම් ඔබට නිදන්ගත වකුගඩු රෝග මෙන්ම ආඝාතය සහ හෘද රෝග ඇතිවීමේ වැඩි අවස්ථාවක් තියෙනවා. අධිරුධිර පීඩනය ඔබේ වකුගඩුවල ඇති කුඩා රුධිර නාලවලට හානි කරනවා. එය නිදන්ගත වකුගඩු රෝගයට හේතු වෙනවා. නිදන්ගත වකුගඩු රෝගයේදී අපද්‍රව්‍ය ඔබේ රුධිරයේ ඉහළ මට්ටම් දක්වා ගොඩනගා ඔබට අසනීප බවක් දැනිය හැකි. නිදන්ගත වකුගඩු රෝගය කල් තියා හඳුනා ගැනීම වැදගත්. රෝගී තත්ත්වය කලින් හඳුනා ගැනීම වකුගඩු අකර්මණ්‍ය වීමේ ප්‍රගතිය මන්දගාමී කළ හැකි. නිදන්ගත වකුගඩු රෝගය හඳුනා ගැනීම සඳහා සම්පූර්ණ වකුගඩු සෞඛ්‍ය පරීක්ෂාවක් කිරීමට ඔබේ වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටින්න. නිදන්ගත වකුගඩු රෝගවලින් පෙළෙන අයගේ රුධිර පීඩනය කළමනාකරණය කිරීම වැදගත්. නිදන්ගත වකුගඩු රෝග කළමනාකරණය කිරීමේදී ඔබගේ රුධිර පීඩනය අඩුවෙන් පවත්වා ගැනීම ඉතා වැදගත් ඉලක්කයක්. වෛද්‍යවරයා නිර්දේශ කරන රුධිර පීඩන ඖෂධ ගැනීම ඔබේ වකුගඩුවලට වැදගත් බලපෑමක් ඇති කරනවා. වකුගඩු අකර්මණ්‍ය වීමේ ප්‍රගතිය මන්දගාමී කිරීමට උපකාරී වෙනවා. ඔබ වඩාත් ක්‍රියාශීලී වන තරමට අධිරුධිර පීඩනය ඇතිවීමේ අවධානම අඩු වෙනවා. ඔබට අධිරුධිර පීඩනය තිබේ නම් ව්‍යායාම කිරීමෙන් ඔබේ තත්ත්වය කළමනාකරණය කර ගැනීමට සහ හෘදයාබාධ හා ආඝාත වැනි සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ සම්භාවිතාව අඩු කරගත හැකි. ඕනෑම ව්‍යායාමයක් කිරීම වඩා හොඳයි. ඇවිදීම, දිවීම, පිහිනීම සහ බයිසිකල් පැදීම ආදී ඕනෑම ව්‍යායාමයක් කළ හැකි. ඔබ ජිම් එකකට යාමට අවශ්‍යම නැහැ. මේ තොරතුරු ඔබ වෙත ගෙනාවේ හයිපර්ටෙන්ෂන් ඕස්ට්‍රේලියා වෙතින්.

0: රන්මු තුදු ශ්‍රී ලාංකික රූපවාහිනී සිනමාවේ අලුත්ම පද සමගින් අරුණ ගුණරත්න.
1: මීට වසර 46කට කලින් තිරගත වුණු මේ චිත්‍රපටය සැලකෙන්නේ සිනමා කාව්‍යයක් ලෙසින්. බොහෝ දෙනෙක් මේ චිත්‍රපටයේ නිර්මාණාත්මක භාවය නිරන්තරයෙන් අගයනවා. 1980 මැයි 16 වෙනිදා තිරගත වුණු මේ චිත්‍රපටය ඔබත් අනිවාර්යෙන්ම නරඹලා ඇති.
2: 1986 මැයි මාසේ 16 වෙනිදා තමයි මේ අපූරු සිනමා කෘතිය තිරයට ආවේ. එය පියදාස පළන්සූරිය සුරින් විසින් රචනා කරන ලද කෙටි කතාවක් පාදක කොට ගත්තා. මේ සිරිබෝ අයියා. සිරිබෝ අයියා කෙටි කතාව මුලින්ම පළ වුණේ 1967 පමණ නව යුගය සඟරාවේ. පිරිකිහිපක් පුරා පළවෙච්ච මේ කෙටි කතාව සිනමා කෘතියක් බවට පත් කළේ සුනිල් ආරියරත්නයන්. සුනිල් ආරියරත්නයන් විසින් නිර්මාණය කළද අපූර්ව චිත්‍රපටයක් වූ සිරිබෝ අයියා චිත්‍රපටය ලාංකික ගැමි පරිසරයත් එක්තරා යුගයකුත් නියෝජනය කරනවා. මේ චිත්‍රපටයට පාදක වන්නේ කරත්තකරුවන්ගේ යුගය. කරත්තකරුවන් කියන්නේ අද ලොරි සහ ඇතුළු කන්ටේනර්වලින් ප්‍රවාහනය කරන රටක එක්තරා යුගයක මේ සියලු ප්‍රවාහන කටයුතු කරන ලැබුවේ කරත්තකරුවන්. ඔවුන්ගේ ජීවිත සොයා යාම නැතහොත් අදේ පරම්පරාවක් නැතත් ඔවුන්ගෙන සොයා යාම ඉතාම අපූරු සිදුවීම් බහුලයයි අපේ අග්‍රගන්න ශ්‍රෝපණවේදී ජෝබේ වික්‍රමයන් කියා සිටිනවා. එකට හේතුවක් තමයි ජෝබේ වික්‍රමයන් හිටපු ලෙල්ලොපිටිය ප්‍රදේශයේ එවකට ඔහුගේ කුඩා අවධියේදී නිරතුරුවෙන්ම මේ කරත්ත ගමන් කිරීම. හපුතලේ කන්ද දැකලා බඩදන ගුණුන් මුලින්ම නගින්නට වෙන්නේ මෙල්ලෙල්ලෝ පිටිය පැත්තේ. මේ නිසා කරත්තකරුවන් සහ ඔහුගේ ජීවිත පිළිබඳ ජෝ අබේ වික්‍රමයන්ට අපූර්ව අත්දැකීම් රාශියක් තිබුණා. මේ චිත්‍රපටයේ සිරිබෝ අයියා ලෙස නැත්නම් සිරිබෝ හාමි ලෙස රඟපෑවෙත් ජෝ අබේ වික්‍රමයන්. මේ කතාවේ කියන පරිද්දෙන් රත්නපුරේට නුදුරු කලල්ලැල්ලේ එවකට ජීවත් වූ චරිතයක් තමයි සිරිබෝ අයියා කියන්නේ. පියදාස පළන්සූරිය සූරින්ගේ නිජබිමුවේ කලල්ලැල්ල. ඔහුගේ සොහොයුරා තමයි සුදුසුදු කෘතිය ලියපු කේස් නැතහොත් සාගර පළන්සූරිය. පැවිදි අවධියේදී කලල්ලැල්ලේ ආනන්ද සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ. කොයි හැටි වෙතත් මේ

0: අතරින් පිදස පලන්සූරය සූරින්ගේ මේ සිරිබෝ අයියා කෙඩිකතාව චිත්‍රපටය නිෂ්පාදනය කරන ඔහුගේ පුත්‍රයාණන් වීම ඉතාම වැදගත් රංජි පලන්සූරිය. ඒවගේ අනික් පුතන වන්න ධර්මප්‍රිය පලන්සුර ඇත් මේ චිත්‍රපටය නිෂ්පාදනයට දායක වුණා. සිරිබෝ අයියා කියන්නේ හොඳ ගැල් නඩයක නායකේ. එයාගේ හොඳම මිත්‍රයා තමයි බඳුලහාමි. සිරිබෝයට රඟ පෑවේ සිරිබෝහාමිට රඟ පෑවේ ජෝබේ වික්‍රමය. එවගේම බඳුලහාමිට රඟ පෑවේ සෝම සිරිදෙහිපිටි. අපේ සිනමාවේ සිටි අක්‍රගන්න රූපණ වේදියෙක් ඉතාම විශිෂ්ට රූපණ වේදියෙක් පසුව අකල් මරණයකට ගොදුරු වුණා. නමුත් ඔහු රඟ පෑපු චිත්‍රපට සියල්ලම අපේ මතකයේ තිබෙනවා. ඔවුන් මේ හැම ගල්කරුවෙක්ම ගිහිල්ලා නවතින තැන් තිබෙනවා. ඒ නවතැන නවතින තැන්වල ඔවුන්ට විවිධ විවිධ වූ සංග්‍රහ සත්කාරය දෙනවා. සමහර තැන්වල උන්ගේ අනියම් සුන්දර ප්‍රේම සම්බන්ධතාවලු තිබෙනවා. මේ සිරිබෝහාමිටත් ඒක තැනක නැවතලා හිටපු කඩයක් ගාව ඒ මුදලාලිගේ භාර්යාවත් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණා. මේ ප්‍රේම සම්බන්ධතාවය පැවැත්වූ කාන්තාවගේ නම එමානෝනා. මේ එමානෝනා ලෙස රඟපෑවේ ගීතා කුමාරසිංහ. මා විශ්වාස කරන අන්දමට ගීතාගේ සිනමා ජීවිතය රඟපෑපු විශිෂ්ටතම අවස්ථාවක් එමානෝනාගේ චරිතය. ඉතින් කොහොම වුණත් මේ එමානෝනාගෙත් සිරිබෝහාමිගෙත් හොර ආදරයට උදව් කරන්නේ බඳුලහා. කඩේ ඉන්න තව ගෝලයකුත් මේ මුදලාලිට අත් උදව්වට මල්හාමි. මල්හාමිට රඟපෑවේ ජයලත් මනෝරත්නය. ඉතින් ඒ ඔය කියන කාලවල්වල මේ ගැල් ඒ යන ගැලේ නායකයාට ඕන තරම් මිල මුදලුත් අතේ තියෙනවා. හොඳ හයි හත් ඇති මිනිස්සු. එනිසාම ඔවුන් ගෙවල් වලට වද්දා ගන්නටත් කිසි කෙනෙකු විරෝධ වන්නේ නැහැ. සිරිබෝහාමි ගමට ගියාම නවතින්නේ කපුරුහාමිගේ ගෙදර. කපුරුහාමිගේ භාර්යාව සිරිබෝහාමිට බොහෝම කැමති. ඒ විතරක් නෙමෙයි කපුරුහාමිගේ භාර්යාව කැමති සිරිබෝහාමිව එයාගේ දියණියට බිසෝට කසාද බංගලා දෙන්න. බිසෝ සිරිබෝහාමිට මනාපයි. සිරිබෝහාමිත් දැන් කැමති අර තැනින් තැන යන ගැල් රස්සාව අතෑරලා ගමට වෙලා යහපත්ව විසෝව කසාද බැඳගෙන ඉන්න. හැබැයි විසෝට ට්‍රයි කරනවා ඔය අතරේ ගමේ ගම්පතියා වූ රත්තරංහාමගේ පුතා සිරිදියස්. සිරිදියස්ට නිතරම මේ සිරිබෝහාමිගෙන් අතවර වෙනවා. මොකද මේ චක්කුඩු අල්ලන්න ගියාම කරන්න සෙල්ලම් කරන්න ගියාම අවුරුද්දේම මේ අන්තිමට සිරිදියස්ට වෙන්නේ අපේ සිරිබෝ හාමිගෙන් අතවරයට ලක්වන්න. නැත්තොත් ඔව අතින් පරාද වෙන්න. හැබැයි කොයි හැටි වෙතත් කවුරුවත් දන්නේ නැතුව කපුරු හාමි සිරිදෝරිෂ්ඨ පොරොන්දු වෙලා තියෙනවා තමන්ගේ දුවව එයාට විවාහ කර දෙන්න. හැබැයි සිරිබෝ හාමිගෙත් විසෝගෙත් ආදර කතාව හින්දාම සිරිබෝ හාමි තමන්ගේ අර ප්‍රශ්නාව තැරලා ගල් වැලක වැඩට යනවා. වැඩවලට ගස්සේ සිරිබෝයි විසෝ කැන්දාගෙන එන්න තමයි සූදානම් වෙන්නේ. හැබැයි මෙන්න මේ අතර වාරේ එමා එනවා සිරිබෝහාමිය හොයාගෙන. මොකද එමාගේ සැමියා වූ මුදලාලි මැරිලා. නමුත් මේ වෙනකොට විසෝ පිළිබඳ සිතෙන් ඉන්න සිරිබෝහාමි මේ ආදරය ප්‍රතික්ෂේප කරනවා. එමා කනගාටුවෙන් ආපසු යනවා. කැලේ තියෙන කොයි දේවත් රස වේවා කියලා හිතාගෙන. කෙසේ වෙතත් ජීවිතය කියන්නේ හැම වෙලාවෙම මිනිසුන්ගේ සිත්වල හොඳින් සිද්ධ වෙන දේවල්ම නොවෙන්න පුළුවන්. සිරිබෝහාමිට ගල් වෙඩිල්ලක් පත් වෙලා ඇස්වන්ද වෙනවා. විසෝගේ මව්පියන් තවදුරටත් විසෝ ඔහුට විවාහ කර දෙන්නට කැමති වන්නේ නැහැ. අවසානයේදී තමන්ට වඩා ඉතාම වැඩිමහලු වලව්කරුවෙකුට විසෝව බඳලා දෙන්නට මේ මව්පියන් කටයුතු කරනවා. විසෝත් අහිමි වෙලා සියල් අහිමි වෙච්ච ඇස් අන්ද සිරිබෝහාමි ගමින් පිට වෙනවා. ඔහු ගමින් පිට වෙලා අර ඔහුට පුරුදු පරණ පාර දිගේ ඇවිදිනවා. ඇවිදගෙන යනකොට උගේ පයේ ගැටෙනවා ගොම, අලුත් ගොම, කරත්ත නඩය ඔහු පසු කර ගිහිල්ලා තිබෙනවා. ඔහු ඒ පසු පසුෙන් යනවා. යන්නේ හන්දියට යනකොට ඌ දුර කිවාගෙන යන්නේ එමානෝනා සිටි තැනට. එමානෝනා ඔහුව දකිනවා. මෙතනින් මේ සිනමා කෘතිය නිමාවටපත් වෙනවා. මිනිසුන්ට විඳින්නට පුළුවන් අපූර්ව සුන්දර අත්දැකීමක්, නැතහොත් ජීවිතය පිළිබඳ කම්පාවට පත් කරන සිදුවීමක් මේ චිත්‍රපටය හරහා අපට ගොඩනගන්නට සිනමාකරු සමත් වෙනවා. මේ චිත්‍රපටයේ ආ ගායනා සඳහා එවර සරසවිය සම්මාන වලේ හොඳම ගායකයා සහ ගායිකාව හැටියට අමරදේවයන් සහ නන්දාමාලිනී සම්මාන දෙනාගත්තා. ඒ කවි ගායනා සම්බන්ධයෙන් චිත්‍රපටයක ගීතය අවශ්‍ය වන්නේ කවරකටද? චිත්‍රපට ගීතය යනු සරල ගායනයක් නොවේ. එය සිනමා කෘතිය හා බද්ධ විය යුතුයි. මේ අපේ රටේ චිත්‍රපට ගීතය කියන කාරණාවේදී බොහෝ විට වරදවා වටහා ගන්නා කාරණා. එවර සරසවිය සම්මාන උළෙලේදී අමරදේවයන් සහ නන්දාමාලිනීට හොඳම ගායකයා සහ ගායිකාව හැටියට සම්මාන දීම ඒ වසරේ ගත් අභීත තීරණයක්. එට හේතුව මේ චිත්‍රපටයෙන් අයින්කොට මේ කවි රස විඳින්නට නොහැකි. ඒ වගේම චිත්‍රපටයට ඉතාම බද්ධ වන චිත්‍රපටය හා සම්බන්ධ වන ඒ වසරේ ආපු හොඳම ගායනා ස්වරූපය තිබුණේ අමරදේවයන් සහ නන්දාමාලිනිය විසින් සිරිබෝ අයියා චිත්‍රපටය උදෙසා කරන ලද ගායනාවන්. සිරිබෝය චිත්‍රපටය නිෂ්පාදනය කළේ රංජිත් පලන්සූරිය. ඔහුට සම්බන්ධ වුණා ධර්මප්‍රිය පලන්සූරිය, ජනදාස පලන්සූරිය, ආර් ලයනල් ද සිල්වා, DNA යසරත්න. අධ්‍යක්ෂණය කළේ සුනිල් ආරියරත්න. පියදාස පලන්සූරියගේ කෙටි කතාව ඇසුරෙන් එහි තිරරක්ෂණය සකස් කළේ චන්ද්‍රසේන කිරිවත්තුළුව. පිටු දෙකක කතාවකින් අපූරු තිරනාටකයක් ලිව්වා. කොහොම වුණත් මේ කෘතිය චන්ද්‍රසේන කිරිවත්තුළු ඒ තිරනාටකය රචනා කළේ. සංගීත අධ්‍යක්ෂණය කළේ වික්ටර් රත්නායක, ගායනා අමරදේව සහ නන්දාමාලිනී, පණ්ඩිත අමරදේවයන් සහ නන්දාමාලිනීගෙන. චිත්‍රපටය 1979 බර්ලින් සිනමා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළා. එවර එම නියෝජනය සඳහා එහි නිෂ්පාදක රංජිත් පලන්සූරියත් සහභාගී වුණා. ඒ වගේම අර කෙටි කතාව ඇසුරෙන් ලියවෙච්ච දීර්ඝ තිරනාටකය පාදක කොටගෙන සිරිබෝ අයියා නමින් චිත්‍රපට කතාව පොතක් හැටියට නිකුත් වුණා. 1980 අවුරුද්දේදී පලන්සූරිය චිත්‍රපට සමාගම මගින් දයාත් අල්විස් තමයි ඒ පොත ලිව්වේ. පිටු 80ක් තිබුණා. පින්තූර 20ක් එක්ක චිත්‍රපටයේ මිල තිබුණේ රුපියල් 5යි. මේ චිත්‍රපටයේ අතර පාදක වෙන්නේ 19 වෙනි සියවසේ අගභාගයේ ලොරි අපේ පාරවල් ආක්‍රමණය කරන්නට කලින් විචුකය. ඉවර ජනාධිපති සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය උදෙසා සම්මානය සම සම්මානයක් හැටියට පිරිනමුණා. ඒ නෙක් සම්මානය පිරිනමුණේ සිරිබෝ අයියා නිෂ්පාදනය වෙනුවෙන්. එවගේම අධ්‍යක්ෂණයත් සම අධ්‍යක්ෂණයක් හැටියටයි පිරිනැමුණේ. එකක් ගඟාතර චිත්‍රපටයට, එකක් සිරිබෝ අයියා චිත්‍රපටයට. සුනිල් ආරියරත්නයන් හොඳම අධ්‍යක්ෂණය සඳහා මුල් වතාවට සරස් ජනාධිපති සම්මානය අපව ගන්නවා. එවර ජනාධිපති සම්මාන උළෙලේදී හොඳම නිෂ්පාදනයත් හොඳම අධ්‍යක්ෂණයත් සම සම්මාන හැටියට තමයි පිරිනැමුණේ. සුනිල් ආරියරත්නයන් මුල් වතාවට තමයි ජනාධිපති සම්මානය හොඳම අධ්‍යක්ෂණය හැටියට දිනාගත්තේ. එවර හොඳම නළුවා වුණේ ජනාධිපති සම්මානවලදී ජෝ අභිවික්‍රමයන්. ඒ වගේම සංගීත අධ්‍යක්ෂක ලෙස වික්ටර් රත්නායකයන් සම්මාන දිනාගත්තා. පසුබිම් ගායනය උදෙසා අමරදේවයන් සහ නන්දා මාලනී හොඳම ගායනය සහ ගායිකාව හැටියටත් සම්මාන දිනාගත්තා. සෝමසිරි දිහිපිටිය විශේෂ කුසලතා සම්මානයකින් පිදුම් ලැබුවා. එවර සරසවි සම්මානවලදී අමරදේවයන් සහ නන්දා මාලනී හොඳම ගායකයා සහ ගායිකාව හැටියට සම්මානයට පාත්‍රවා. මේ චිත්‍රපටේ ජෝ අභිවික්‍රම, සිරිබෝ හාමිලිස රඟපාදී, ගීතා කුමාරසිංහ, එමා නෝනාලිස රඟපෑවා, වසන්ති චතුරානි, බිසෝලිස රඟපෑවා, සෝමරතා සුභසිංහ, එස්.ඒ. ජේමිස්, සෝමසිරි දෙහිපිටිය, DR නානායකාර, දයා අල්විස්, ගාමිණී විජයසූරිය, ජයලත් මනෝරත්න, පාලිත සමරසිංහ, ඊබට් විජේසිංහ, හැරී විමලසේන ආදීන් මේ චිත්‍රපටයේ සෙසු චරිත නිරූපණය කරනු ලැබුවා. සිරිබෝ අයියා අපේ සිනමා කෘතියක් ලෙස අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා.
1: ශ්‍රී ලංකාවේ වීරයන් අතරට කුඩා දරුවෙකුගේත් නමක් කියවෙනවා. ඒ වීර මඩ්දුම බණ්ඩාර කුමරුවා සීපත් කරමින්. ඒ දරුවා වීරයෙක් බවට පත්වෙන්නේ ඔහුගේ තිබුණු නිර්භීත බව නිසා. එනිසා කුඩා කාලයේදී අපිට මධුම බණ්ඩාර චරිතය කියා දුන්නේ නිර්භීත වීර දරුවෙකුගේ අභිමානය පිළිබඳව සඳහන් කරමින්. අද වීර මධුම බණ්ඩාර කුමරු සිහිපත් කෙරෙන ජාතික දිනයයි.
2: ලංකා ඉතිහාසයේ රන්නකුරින් ලියවුණු එකම ළමා වීරයා ඔහු වීර මධුම බණ්ඩාර. අද අපි ඔබව ගෙන යන්නේ ඔහුගේ ජීවිතයේ ආදර්ශමත් කතාව වෙත. ඔහුගේ පවුල ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජ්‍යයේ ඉහළ තැනක් හිමි කරගෙන සිටියා. 1914 වසරේ ඇහැලපොළ අධිකාරම් රජුට එරෙහිව කැරලි ගැසීමේ චෝදනාවට ලක් වුණා. ඒත් ඔහු රටත් ජාතියත් වෙනුවෙන් සටන් කළ බව ඉතිහාසය සනහත කරනවා. එහෙත් රජුගේ කෝපයට ලක්ුණේ ඔහුගේ පවුල. මද්දුම බණ්ඩාරගේ ජීවිතයේ ඛේදවාචිකය ආරම්භ වුණේ මෙතනින්. 1914 මැයි 17 දින මහනුවර දළදා මාලිගාව ඉදිරිපත් උයනේදී ඇහැලපොළ පවුලට එරෙහි රජුගේ ක්‍රූර තීන්දුව ක්‍රියාත්මක වුණා. මද්දුම බණ්ඩාරගේ මව ඇහැලපොළ කුමාරි හාමි රජුගේ ආශාවන්ට යටත් නොවි තම පතිවත රැකගත්තා. ඒ නිසා ඇයවත් ඇගේ දරුවන්වත් දියේ ගිල්වා හෝ හිසගසා මරා දමන්න රජු අනකලා. මරණය ළඟා වෙද්දී මද්දුම බණ්ඩාරගේ අයියා බියෙන් මවගේ ඇඳුමට ඇල්ලුණා. ඒත් අවුරුදු 7ක පුංචි මද්දුම බණ්ඩාර වීරත්වයෙන් පිරිලා එක එල්ලෙහිකින් තම හිස වෙන් කරන්නයි වදකයාට අනකලා. අයියන්ඩි බිය නොවන්න, මැරෙන හැටි මම පෙන්වන්නම්. ඔහු එසේ කියමින් දංගෙඩියට ගැලපෑවා. එක කඩු පහරකින් ඔහුගේ හිස කඳින් වෙන් වුණා. ඒත් ඔහුගේ ලේ රටක ආත්මය දිලියවිලා. මද්දුම බණ්ඩාරගේ වීරත්වය ලංකා ඉතිහාසයේ රන්නකුරින් ලියවුණු අමරණීය කතාවක් බවට පත් වුණා. අදත් මද්දුම බණ්ඩාර අපේ හදවත්වල ජීවමානයි. ඔහුගේ ධෛර්යය, ජාතිකත්වය හා කැපවීම අපේ දරුවන්ට ආදර්ශයක්. ඔහු පුංචි වීරයෙක් වුණත් ඔහුගේ ආත්මය ලංකාවේ ජාතිකත්වයේ ගිනිපුල්ලක්. වීර මද්දුම බණ්ඩාර, ඔබේ නම ලංකා ඉතිහාසයේ රැවුදෙනවා. අපි ඔබව ආඩම්බරයෙන් සිහිපත් කරනවා.

0: රියදුරු පුහුණුව ඩ්‍රයිවර්ස් ලයිසන් එකට පමණක් සීමා කරන්න එපා.
1: නිවැරදිව ආරක්ෂා සහිතවරිය පදවන්නත් ඉගෙන ගන්න. ඩොස් ඩ්‍රයිවිං ස්කූල්
0: පූර්ණ සාතිකලත් පළපුරුදු ඉවසිලිවන්ත රියදුරු පුහුණුකරුවන් සමගින් කඩිනමින් රියදුරු බලපත්‍රය ලබා ගන්න.
1: ඩොස් ඩ්‍රයිවිං ස්කූල් රියදුරු බලපත්‍රය ලබා ගැනීමේදී පළමුවරම සමත් වීමේ ඉහළ ප්‍රතිශතය.
0: ඩොස් ඩ්‍රයිවිං ස්කූල් දීපාල් හෝ සොනාලි අමතන්න 04 1 6 0 7 7 586.
1: ඩොස් ඩ්‍රයිවිං ස්කූල් විශ්වාසයෙන් නිවැරදිවරිය පදවන්න ඉගෙන ගන්න.
2: ස්ටේෂන් ස්පොන්සර්
3: මේ දැන් දවස් කීයක් වෙනවද මේ ටැප් එක කැඩිලා? කෝ අපේ කෙනෙක්වත් නැද්ද මේක හදාගන්න?
4: ඔව් අපේම කෙනෙක් ඉන්නවා. ඒ තමයි ඇන්ටන් ප්ලම්බින්. ටැප් රිපයර්ස් කරන්න, හොට් වෝටර් රිපයර්ස්, බාත්රූම් ටොයිලට් රිපයර්ස් වලට වගේම වොට් ලීක් ඩිටෙක්ටින්, එහෙමත් නැත්නම් ජල කාන්තුව හඳුනා ගැනීම සඳහා ස්කෑන් ක්‍රමයක් භාවිත කරන ඇන්ටන් ප්ලම්බින්.
3: ඔයා ඉතින් කියවනවා විතරයි. කෝ දෙන්න නම්බර් එක.
4: මේ තියෙන නම්බරේ 04 3 0 788 271. ඇන්ටන් ප්ලම්බින් 04 3 0 788 271.
2: ස්ටේෂන් ස්පොන්සර් ශ්‍රී ලංකාවට භාණ්ඩ යැවීමේ පුරෝගාමියෝ ට්‍රයිකෝ ඉන්ටර්නැෂනල් අඩුම මුදලකින් කඩිනමින් සුරක්ෂිතව භාණ්ඩ නිවසටම ගෙනවිත් භාරදීමේ විශිෂ්ට විශ්වාසනීය සේවය. ට්‍රයිකෝ ඉන්ටර්නැෂනල් හැලම්
5: රටවල් 18ක ශාඛා කොළඹ, ගාල්ල, කුරුණෑගල, ගබඩා පහසුකම්.
2: ට්‍රයිකෝ ඉන්ටර්නැෂනල් දුරකථන 03-877-222-609, 03-872-2944. ට්‍රයිකෝ වැනි නම් වලින් පෙනී සිටින ව්‍යාජ ආයතනවලට නොරැවටෙන්න සැබෑ විශ්වාසය. ට්‍රයිකෝ ඉන්ටර්නැෂනල් හැලම්
6: ස්ටේෂන්
7: ශ්‍රී ලංකාවේ සිදුවන දෑ චරිත දිසානායක සමගින්
8: මොකද වෙන්නේ?
9: සමහරුන්ට තවමත් තියෙන ලංකාවේ පාස්පෝට් එක. ලංකාවේ පාස්පෝට් එක මාස 6ක් ඇතුළත, ඒ කියන්නේ 2026 ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා 6 මාසයක් ඇතුළත ශ්‍රේණිගත කිරීමේ එක ස්ථානයක් පහළට වැටිලා තියෙනවා. කලින් තිබුණේ 93 වැනි ස්ථානය, දැන් 94 වැනි ස්ථානයට පහළ වැටලා තිබෙනවා. හෙන්ලි පාස්පෝර්ට් ශ්‍රේණිගත කිරීමට අනුව තමයි මේ තොරතුරු අනාවරණය වෙන්නේ. දකුණු ආසියාවේ පකිස්තානය හැර අනෙකුත් සියලුම රටවල් ඉතාමත්ම ඉහළ මට්ටම 30, 40, 50 වගේ ඒ මට්ටම් වල තමයි තියෙන්නේ. ලංකාව තියෙන්නේ 94. දැන් මේක කාට හරි හිතන්න පුළුවන්, ආවෝ එකක් පල්ලෙහාට ගියාම මොකද වෙන්නේ, ඕක ඉතින් ඕක එච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයිනි කියලා. නමුත් මේ එක්කම ශ්‍රී ලාංකික පාස්පෝර්ට් එකකින් ගමන් කිරීමේදී ඇතිවෙන බාධා වැඩි වෙනවා, වීසා ගැනීමේදී ඇතිවෙන බාධා වැඩි වෙනවා. ඒ වගේම තමයි ගුවන් සේවාවලට මේක ඍජුවම බලපානවා. ඉතින් ඒක හින්දා මේක ඉතාමත්ම අවධානය යොමු කළ යුතු කාරණාවක්. ශ්‍රී ලංකාවේ පාස්පෝර්ට් එක ශ්‍රේණිගත කිරීමවල එකක් පල්ලෙහාට වැටිලා. ඊළඟට දැන් අපි දන්නවා මේ පහුගිය කාලය පුරාම එක දිගට එකම ජාතිය ප්‍රවෘත්ති ගණනාවක් වාර්තා වුණා. ඒ තමයි මේ වැරදි ගෙවීම්. දැන් මේක ඉවර වෙයි කියලා කවුරු හරි හිතුවා. වැරදි ගෙවීම් මෙතනින් ඉවරයි කියලා. දැන් අලුත්ම එක තමයි, අලුත්ම එක නෙමෙයි, අලුත්ම එකට ඉස්සෙල්ලා එක. චෙන්නයිවල ශ්‍රී ලංකන් ආයතනය ගෙවනවා ඩුබායිවල ට්‍රැවල් ඒජන්ට් කෙනෙකුට විශාල මුදලක්. ₹8.5 crore ගෙවනවා. එක දැන් වෙන ආයතනයකට ගිහිල්ලා තියෙන. එතනින් ගණ්ඩත් බෑ. ඔවුන් දෙන්නෙත් නෑ. එතකොට දැන් මේ සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී ගුවන් සේවා ඇමති අනුර කරුණාතිලක ප්‍රකාශයක් කිරීමට නියමිතයි. ඔහු මේ පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ඔහු කියනවා මේ ගැන පරීක්ෂණ තියෙනවා කියලා. දැන් මේ එකක්. මොකද මේක දිගට කියන්න දෙයක් නැහැ. චෙන්නයිවල ශ්‍රී ලංකන් එකේ ₹8.5 crore ඩුබායිවල වැරදි account එකකට ගිහිල්ලා තිනවා. බැංකුවත් වැරදි. ට්‍රැවල් ඒජන්ට්ගේ බැංකුවටවත් නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ, වෙන සම්පූර්ණයෙන්ම සම්බන්ධයක් නැති එකකට. ඊළඟට මහජන බැංකුව ඊයේ කියනවා අවුරුදු දෙකක් පුරා ₹6,56,000 ₹6,56,000 ගෙවලා තියෙන්නේ වැරදි රේට් එකට කියලා. දැන් මේවා කොහොමද වෙන්නේ? දැන් අපි වැරදි account වලට සල්ලි වැටෙන වැඩේ ඉස්සෙල්ලම ගමුකෝ. එතකොට දැන් කවුරු හරි ගෙවි මේක දැන් සමහරු කියනවා ඒ කියන්නේ කාට හරි ඇඟිල්ල දික් කරන්න අවශ්‍ය නම් මේක කියන ආකාරය තමයි. ඕවා පහුගිය කාලෙත් වෙන්න ඇති. උනාට කවුරුවත් දන්නේ නැහැ. හොයලා බැලුවේ නැහැ. එහෙම වෙන්න බෑනේ. නිකන් ඔබ හිතන්න ඔබ ඩොලර් 10ක් කාට හරි ගෙව්වේ නැත්තම් ඔවුන් ආපහු වෙනවා. අපි ඩොලර් 50කට බිලක් නොගෙවා ඉන්න ක්‍රෙඩිට් කන්ට්‍රෝලරටත් දාලා නවතින්නේ. ඒක තමයි ක්‍රමය. මොකද මුදල ලැබිය යුතු පුජ්‍යලයා ඒ පිළිබඳව විශාල අවධානයකින් ඉන්නේ. ගෙව්වේ නැත්තම් ඔවුන් ඒකට නියමිත පියවර ගන්නවා. දැන් මෙතන එහෙම එකක් වෙලා නැහැ. ඒ කියන්නේ කලින් වෙලා නැහැ. දැන් වෙනවා. ඒ කොහොමද එහෙම වෙන්නේ? මේ පොඩි ගණනුත් නෙමෙයිනේ මිලියන ගණන්. රුපියල් වලින් ගත්තොත් කෝටි ගණන් වල දේවල්. එහෙම වැරදීම් වෙන්න පුළුවන්ද? තනි පුජ්‍යලයේද මේවා අනුමත කරන්නේ? එතකොට ලෝකේ මේ වගේ දේවල් වෙන්නේ නැද්ද? මේක මට නම් හරිම ප්‍රශ්නාකාර දෙයක්. ඊළඟට අර වැරදි රේට් එකට ගෙවන එක. දැන් එහෙම වැරදි රේට් එකට ගිය ගෙවනවා නම් අවුරුදු දෙකක්. මේ අවුරුද්දට අවුරුදු දෙකකටත් ඇත්තටම වැඩි. අවුරුදු දෙකයි මාස දෙකක්. එතකොට මේවා විගණනය වෙන්නේ නැද්ද? රජයේ බැංකුවක විශේෂයෙන්ම බැංකුවක විගණනයක් වෙන්නේ නැද්ද? කොහොමද මේක ගෙවලා තියෙන්නේ? මොකද ඒ ගෙවපු රේට් එක අතපසු වීම වෙන්න පුළුවන්, වැරදීම් වෙන්න පුළුවන්. ඒක වහාම නිවැරදි කරගන්න ක්‍රමයක් නැද්ද? කියන්නේ විශාල අඩුපාඩුවක් එක්ක තමයි මේ වැඩේ ගිහිල්ලා තියෙන්නේ සහ යමින් පවතින්නේ. හැබැයි මෙතන තව එකක් තියෙනවා. ආපහු මතක් කරන්න ඕනේ, මේවා එක පාර්ට්ම මතුවෙච්ච කාරණාවක්. දැන් මේ පහුගිය කාලවල මේ වගේ දේවල් අහන්න ලැබුණේ නැහැ. ඒ කියන්නේ සමහර ගෙවීම් මේ දැන් ශ්‍රී ලංකන් එකෙන් මීට කලින් එහෙම ගෙවලා නැහැයි කියලා කොහෙවත් ප්‍රශ්නයක් වෙලා තිබුණේ නැහැ. මේක අලුතින්ම ආපු එකක්. ඊළඟට අපි ප්‍රවෘත්ති වලනුත් කියපු කාරණාවක් තමයි අර දැන් වාහන සඳහා අතිරේක බද්දක් අය කරනවා. ඒකට හේතුවත් කිව්වා ඒක කොහොමද වෙන්නේ කියලා. ඒකට අදාළ නැති ඒකට අදාළ නමුත් වෙනත් කාරණාවක් කියන්නේ. හැමදාම ලංකාවේ රජයේ මාධ්‍ය පාඩුයි. එක හේතුවක් තමයි ඕන් කියන්නේ රජයේ වැඩවලට ප්‍රචාරය දුන්නාම ඒවට සල්ලි හම්බ වෙන්නේ නැහනේ. රජයේ කටයුතු වලට ප්‍රචාරය දෙනවා. දැන් පෞද්ගලික අංශේම කරන්නේ නැහනේ. ඕන් මොනව හරි දැන්වීමක් හරි මොකක් හරි ප්‍රචාරයක් ලබා දුන්නොත් ඕන් ඒකට සල්ලි අය කරනවා. නමුත් රජය එහෙම කරන්නේ නැහැ. රජයේ මාධ්‍ය රජයේ කටයුතු වලට ප්‍රචාරය දුන්නාම සල්ලි ගන්න විදිහක් නැහැ. ඒක රජයේ වැඩක් කියලා නේ කරන්නේ. ඒකින්ද රජ පාඩු ලබන රජයේ මාධ්‍ය ආයතන වලට ගුවන් විදුලිය, රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ලේක් හවුස් මේවට මුදල් අමාත්‍යාංශයෙන් හරි භාණ්ඩාගාරයෙන් හරි සල්ලි දෙනවා. මේක තමයි දීර්ඝ කාලයක් සිද්ධ වෙච්ච දේ. මේක වැරදි දෙයක්. නමුත් ඒක තමයි සිද්ධ වුනේ. මොකද දැන් අමාත්‍යාංශ වලින් දාන දැන්වීම වලට අමාත්‍යාංශ වලින් සල්ලි දෙන්න ක්‍රමයක් ලංකාවේ හදලා නැහැ. ඒක එතකොට වෙලා තියෙන්නේ ඒවා රජයේ අවශ්‍යතා මත ප්‍රමුඛතා මත කියලා දැන්වීම් පළ කරනවා. දැන් රූපවාහිනියේ දැන්වීමක් යනවා ඔබේ වාහන සිහිනේ කල් දමන්න කියලා. මොනතරම් බොළඳ වැඩක්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ. මිනිහෙක්ගේ සිහිනයක් කල් දානවා කියන එක මේ ආණ්ඩුවකින් ඉල්ලන්න ඕන එකක් නෙමෙයිනේ. මිනිස්සෙකුට සිහිනයක් තියෙන්නට පුළුවන්. එතකොට ඒ සිහිනේ කල් දාන්න කියලා ආණ්ඩුවක් මොකටද ඉල්ලන්නේ? ආණ්ඩුවක් බලාපොරොත්තු සිහින කල් දාන්න වගේ දේවල් නෙමෙයිනේ. ආණ්ඩුව කරන්න ඕනේ තත්ත්වය පැහැදිලි කරලා දෙන එක. ඔබේ වාහනය ගන්න එක සැප්තැම්බර් වෙනකන් කල් දාන්න. දැන් මේක දැන්වීමක්. රජයෙන් පළ කරන දැන්වීමක්. එතකොට දැන් මේකට කවුද ගෙවන්න ඕනේ? රජයෙන් ගෙවන්න ඕනේ. නමුත් රජයෙන් ගෙවන්නේ නැහනේ. ගෙවුවොත් එහෙම රජය ගෙවලා දැන්වීම පළ කරන්න ඕනේ නැහනේ. එතකොට දැන් ඊළඟට කියනවා රූපවාහිනිය පාඩුයි කියලා. මේ රූපවාහිනිය යන දැන්වීමක්. තොරතෝංචියක් නැතුව යනවා ලංකාවේ රූපවාහිනියේ ඔබේ සීනේ කල් දාන්න කියලා. මං හිතනවා ඒවා එච්චර අවශ්‍ය නැති දේවල්. ජනතාවට තේරෙනවා මේ වෙලාවේ කාර් ගන්න මිනිහා කාර් ගන්නවම තමයි. ඒක හරියට ඔබේ විවාහය කල් දාන්න, ඔබේ රට යන එක කල් දාන්න, ඒවත් ඊළඟට එන්න පුළුවන්. එහෙම කියන්න අවශ්‍යතාවයක් නැහැ. සල්ලි තියෙනවා නම් කාර් ගනි, සල්ලි නැත්තම් නිකන් ඉන්න වෙනවා. ඒක මොකල් දාන්න වෙනවා. ඕක කියන්න තර දෙයක් නෙමෙයි. ඊළඟට කාරණාව තමයි PayPal හඳුන්වා දීම. මේක ඉතාමත්ම හොඳ දෙයක්. දීර්ඝ කාලයක් තිබිච්ච ඉල්ලීමක්. මේ පිළිබඳව දැන් හැමෝම දන්නවා. ලංකාවේ දැන් PayPal තියෙනවා. බැංකු තුනක් එකතු වෙලා කරනවා. මෙතනදී වැදගත් දෙයක් වුණා. අන්න ඒක සඳහන් කරන්න ඕන. ඒ තමයි ජනාධිපති ලේකම් සනත් කුමාරනායක ඉතාමත්ම වටිනා දෙයක් කිව්වා. ඔහු කිව්වා මේක කලින් හිටපු රජයන් අවුරුදු 10ක් තිස්සේ කරපු උත්සාහයක ප්‍රතිඵලයක් කියලා. සමහර වෙලාවට දේශපාලනික හේතු හින්දා බොහෝ දෙනෙක් අතීතය අමතක කරනවා. හොඳ වැඩක් කරනකොට ඒකට කවුරු හරි මුල් වුණා නම් ඒව සිහිපත් කරන්නට ඕනේ. ඒ සංස්කෘතිය ඇති වෙන්නට ඕනේ. කවුරු හරි හොඳ දෙයක් කරලා තිනවනේ නරක දේ වගේම හොඳ දෙයක් කියන්නට ඕනේ. ඒ හින්දා මම හිතනවා මේක ඉතාමත්ම හොඳ දෙයක්. ඔහු විතරයි ඒ කාරණාව කිව්වේ කොහේ හරි. ඒක මම හිතනවා පූර්වාදර්ශනයක් වෙන්න ඕනේ. ඔහු තමයි රජයේ සේවී ඉහළම නිලධාරියා. ඔහු එවැනි දෙයක් කීම තුලම තියනවා ඒක කොතරම් වටින දෙයක්ද කියලා. දැන් මේ PayPal වගේම තමයි පහුගිය දවස්වල දිගට දිගට කාරණාව කතා වෙන දෙයක් තමයි සයිබර් ක්‍රයිම්. ලංකාවට ඇවිල්ලා දැන් ලෝකේ රටවල් 20 ගානක පුජ්‍යලයෝ මේ වෙනකොට දහස් ගානක් ලංකාවේ මේ විදිහට සයිබර් ක්‍රයිම් වල යෙදෙනවා. දැන් මේක කොහොමද වෙන්නේ, කවුද කරන්නේ, අල්ලගන්න කාටවත් බෑ. මේක වෙලා තියෙන එක ක්‍රමයක් තමයි පෝට් සිටි වීසා වලින් ඇවිල්ලා වර්ක් වීසා වලින් ආපු කට්ටියක් වැඩ කරනවා. පෝට් සිටි ආයතන වලට පුළුවන් ඍජුවම වර්ක් වීසා ලබා දෙන්න. ඔවුන්ගේ වීසා වලින් රටට ආපු අය කොහේ වැඩ කරනවද, මොනවද කරන්නේ කියලා පොලිසිය දැනුවත් කරන්න ඕන, ආයතන දැනුවත් කරන්න ඕන, ඒකක්වත් වෙන්නේ නැහැ. ඒක තමයි දැන් සිදුවෙමින් පවතින්නේ. දැනට 617ක් අත්අඩංගුවට අරන් ඉන්නවා. හිතාගන්න බැරි රටවල් වලින් වැඩියෙන්ම ඇවිල්ලා තියෙන ඉන්දියාවෙන්, ඊළඟට චීනෙන්, පේරු රාජ්‍යනුත් ඇවිල්ලා තියෙනවා. පේරු රාජ්‍යයේ මිනිස්සුත් ලංකාවට ඇවිල්ලා සයිබර් ක්‍රයිම් වල යෙදෙනවා. ඒ කියන්නේ මේක විශාල ජාලයක්. මේ අහුවෙච්ච පිරිස විතරයි. කොහෙද කොහොමද කරන්නේ කියලා කාටවත් හොයාගන්න බෑ. ඇත්තටම ඒක පේන්නත් නැතුව කරන දෙයක් නේ. ගෙවල් වල ඉඳගෙන හිමිසරේ කරන දෙයක් නේ. ඉතින් ඒකට විශාල උත්සාහයක් දරන්න ඕන. නමුත් දැනට අල්ලගෙන ඉන්නවා. මේකත් අර පාස්පෝර්ට් එක වගේම තමයි. රටට අපකීර්තියක් අත්වීම වළක්වා ගැනීම සඳහා මේක වහාම නැවැත්විය යුතු දෙයක්. ඊළඟට අපි මේකත් ප්‍රවෘත්ති වල කිව්වා. ඒ තමයි දැන් හැමෝම දන්නවා අර කලින් බැසිල් රාජපක්ෂගේ කියපු දැන් රජයට අයිති ඒ නිවස, මල්වානේ නිවස දැන් ශිෂ්‍යෝ පිරිසක් අත්පත් කරගෙන ඉන්නවා. එතකොට දැන් මේක හරිද, දැන් මේක වැරදි කියලා, මේ අත්පත් කර ගැනීම මේක රජයේ දේපලක්, මේක වැරදි කියලා දොම්පේ ප්‍රාදේශීය ලේකම්වරයා පොලිසියට පැමිණිලි කරලා තිබෙනවා. දැන් මෙතන තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. දැන් මේ ශිෂ්‍ය පිරිස අයින් කරනවද නැද්ද? දැන් මේක මම හිතන ආණ්ඩුවට අභියෝගාත්මක තැනක්. මොකද එක්කෝ මේ ශිෂ්‍ය පිරිස ආණ්ඩුවට සම්බන්ධයි, එහෙම නැත්නම් මේ ශිෂ්‍ය පිරිස ආණ්ඩුවේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් වලට සම්බන්ධ නැහැ. මේ දෙකෙන් එකක් වෙන්න ඕනේනේ. එතකොට මේ කණ්ඩායම් දෙක මොන කණ්ඩායම වුණත් මේක ආණ්ඩුවට මේ පියවර ගන්න වෙනවා. මොකද රජයේ දේපල වලට පැනලා මෙහෙම අයිති කරගෙන අපේ මේක අපි ප්‍රශ්නේ විසඳුමක් දෙනකන් අපි මෙතනින් යන්නේ. අපි ගිහිල්ලා ඊළඟ ගෙවලුත් අල්ලනවා කිව්වහම යම්කිසි චකිතයක් රට ඇතුළ ඇති වෙනවා. මොකද සමහර වෙලාවට නීත්‍යානුකූල අයිතිකාරයෙක්ගේ ගෙයක් වහලා දාලා තියෙන එකකුත් ගන්න මේ යටතේ හිතා ගන්න පුළුවන්. ආ මේක වහලා දාලා තිනවා, කවුරුත් පාවිච්චි කරන්නේ, අපි ගන්නවා. එහෙම කරන්න බෑ. ඒ වගේම තමයි රාජ්‍ය දේපලකට නම් විශේෂයෙන්ම කිසිම දෙයක් කරන්නට බෑ. එතකොට කොහොමද මේක වෙන්නේ? ඒ වගේම තමයි දැන් මාධ්‍ය මතුවලා ඉන්නවා ගෙයි අයිතිකාරය කියලා එක්කෙනෙකුත්. ඔහුගේ නමට තමයි ලයිට් බිල තියෙන්නේ. එතකොට ඔහු කියනවා මගේ මම තමයි මේකේ හැදුවේ, මගේ කොන්ත්‍රාත් සල්ලි දෙනකම් මේකේ මං කාටවත් දෙන්නේ නැහැ. ඔහු ඔප්පු පෙන්නනවා. මේක හරිම උබතෝ කෝටිකයක්. එතකොට ආණ්ඩුව මම හිතන්නේ පළමු වෙනියෙන්ම මේක අයින් කරන්න ඕනේ මේ ශිෂ්‍යෝ ටික. අනිත් එක තමයි මේ ඉල්ලීම, ශිෂ්‍යයන්ගේ ඉල්ලීම හරිම විහිළු සහගතයි. ශිෂ්‍ය නේවාසිකාගාරවලට ඔබ අතර ඇති විශ්වවිද්‍යාල යනකොට නේවාසිකාගාරවල හිටපු අය, කියන්නේ විශ්වවිද්‍යාලයේ තුල නෙමේ පිටත හිටපු අය, ඔබ දන්නවා ඔබට ශිෂ්‍ය නේවාසිකාගාර ලබා දුන්නේ ඇවිදින දුර. ඒක තමයි, නැත්තම් බස් එකක ඉඳලා එන්න පුළුවන් නම් ගෙදර ඉඳලාත් එන්න පුළුවන්. එහෙම එකක් නැහැ. ඇවිදින දුර ශිෂ්‍ය නේවාසිකාගාර ලබා දෙන්නේ. ශිෂ්‍යයන්ගේ ආරක්ෂාව බොහෝ දේවල් බලනවා. එතකොට දැන් මේ අල්ලගත්ත තැන ඉඳන් මල්වානේ ඉඳලා කිලෝමීටර් 24ක් තියෙනවා කැලණිය විශ්වවිද්‍යාලයට, කිලෝමීටර් 22ක් තියෙනවා යක්කල ආයුර්වේද විශ්වවිද්‍යාලයට. එතකොට මෙතන මේක අල්ලා ගැනීම මොකද බලාපොරොත්තු වෙන්නේ? අනවශ්‍ය ගැටුමක්ද, එහෙම නැත්තම් රජය අපහසුතාවයටපත් කරන්නද? මොකද්ද රජය මේකට ගන්න පියවර? දැන් පොලිසියට පියවරක් ගන්නෙ නැහැ. දැන් ප්‍රාදේශීය ලේකම්වරයා කියනවා මෙන්න අපේ දේපලක් අයිත්පත් කරගෙන ඉන්නවා කණ්ඩායමක්, ඔවුන් අයින් කරන්න කියලා. එහෙම වෙන්නේ නැහැ. ඊළඟට දැන් ලංකාවේ සිද්ධ වුණු දේවල් අතරේ ප්‍රධාන වශයෙන් මේ දිනවල කතා බහට ලක් වෙන්නේ පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට ගැනීම, ඒ සිද්ධියක් සම්බන්ධයෙන්, ළමා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන්. ඒක ගැන නෙමේ ඒකට සම්බන්ධ වෙන කාරණාවක් කියන්න යන්නේ. දැන් මේක සම්බන්ධයෙන් කටයුතු කර බලනකොට සමහරු ඉතාමත්ම අන්තගාමි විදිහට තමයි කටයුතු කරන්නේ. ඒ හාමුදුරුව හරිද වැරදිද කිසිම තාම නඩු අහන්නවත් මොකක්වත් පටන් අරන්නේ නැහැ. ඒ කියනවා ඇයි නීතිඥයෝ පෙනී ඉන්නේ කියලා. මේක හිතාගන්න බැරි තත්ත්වයක්. ලංකාව ජනතාව හිතන ආකාරය ඇයි පෙනී ඉන්නේ කියලා. නීතිඥයෝ ඉන්නේ අපරාධකාරය වෙනුවෙන් පෙනී ඉන්න තමයි. අපරාධකාරයෙක්ගේ සැකකාරයෙක්ගේ අයිතිය තමයි නීතිඥයෙක් ගන්න පුළුවන්. හාමුදුරුවන්ට ඕන නම් ඉන්න ලෝකේ ඉන්න ඉහළම නීතිඥයව හය කරන්න පුළුවන්. ඒක අයිතියක්. දැන් ඒක නොවිය යුතුයි කියන තැනට ඇයි තල්ලු වෙන්නේ? දැන් ඒකට ඒ දැරිය වෙනුවෙන් කවුරුවත් නැහැ කියන එක වෙනම ප්‍රශ්නයක්. ඒකට රජයේ නීතිඥයෝ හරි කවුරු හරි එන්න ඕනේ. නමුත් මෙතන භික්ෂුන් වහන්සේ වෙනුවෙන් කවුරු හරි පෙනී ඉන්නවා කියන එක කිසිදු වරදක් නැහැ. ඔහිට වැඩිය විශාල අපරාධ කරපු මිනිස්සු වෙනුවෙන් නීතිඥවරු පෙනී ඉන්නේ, පිඳල නඩු දිනලා තියෙන්නේ. ඉතින් නීතිඥවරෙක්ගේ දේ ඒකනේ. දුම්පානය කරලා පිළිකා රෝගියෙක් විදිහට ඉස්පිරිතාලට ගියාම වෛද්‍යවරු ප්‍රතිකාර නොකර ඉන්නවද? නෑ. ඔහුගේ ජීවිතයත් බේරා ගන්න තමයි වෛද්‍යවරු උත්සාහ කරන්නේ. අන්න ඒකින්ද මේක අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟට මේකටම තව සම්බන්ධ කතාවක්. දැන් අපි බොහෝ වෙලාවට මේ වගේ සිද්ධියකදී අපි ගන්නේ වින්දිතයාගේ පැත්ත නෙමේ, ඒකට කරපු එක්කෙනාගේ පැත්ත අරගෙන දෙන්න පුළුවන් උපරිමයෙන්ම දෙනවා. ඒකනේ වෙලා තියෙන්නේ. දැන් පල්ලේග මහමුදුරන්ගේ සිද්ධිය සම්බන්ධිනුත් ඒකයි. නමුත් ඔබ දකින්න ඇති මේ වෙනකොට ලංකාව පුරා විශාල සමාජ මාධ්‍ය ප්‍රචාරයක් අරගෙන යනවා ලෝකේ ඉන්න ලාබාලම වැඩිහිටියන්ට පමණක් නිර්මාණ ඉදිරිපත් කරන තැනැත්තියක්. ඇය අවුරුදු 22යි. ඇය ඇවිල්ලා අහන්නේ ලංකාවේ ඇයටත් දරුවනේ ඇයි ඕගොල්ලන්ට යාළුවන්ට ඕගොල්ලන්ට මේක කරන්න බැරි කියලා. එතකොට මේ ළමයිනුත් මේවට යොමු වෙන එක ආය අලුතෙන් අහන්න දෙයක් නෙමෙයි.

එකක් අද වැඩස්ථානයේ නිමාවයි මේ ප්‍රියදර්ශනී සමගමම චරිත හමුවෙමු ලබන ඉරිදා උදේ 10ට ඔබට සුබ සතියක්.